0: ලක්මිහිර ගෙනෙන ස්ථාර සංග්‍රහය පවන මුදුලෙසින් සනාරට රනුස්සරින් විදවන්න යුක්තියට ඉඩ දෙන්නට ශක්තියෙන් හබායන්නත් පවන පවන
1: ස්ටීවන් හෝකින් කියන විද්‍යාඥයා ලේඛකයා මෙන්න මෙහෙම අදහස් ටිකක් කියන රංජිත් විශ්වයට සීමාවක් නැහැ. ඒ වගේම මිනිසුන්ගේ උත්සාහයත් සීමා රහිතයි. ජීවිතයේ ඇතිතාක් මිනිසුන්ට බලාපොරොත්තු තියෙනවා කියලා. ඔහු අදහස් කළේ මේ බලාපොරොත්තු නිසා තමයි මිනිස්සු ඉදිරියට යන්නේ කියන එක. බලාපොරොත්තු නිසා තමයි මිනිසුන්ට යම්කිසි ජීවිතය පිළිබඳව ආසාවක් ඇති වෙන්නේ. ඒක ගාමක බලවේගයක් වෙන්නේ. මං හිතන්නේ අපි හැමතිස්සෙම ජීවත් වෙන්නේ බලාපොරොත්තු ගොඩක් තියාගෙන. ඉතින් ඒ බලාපොරොත්තු ගැන කතා කරන්නටත් ඕනේ අද සුන්දර අඟහරු අද දවසේ. අපි හමු වෙන ඔබ පුරා දෙහෝරාවක් රංජිත් වීරසිංහ, සාලිය ගලප්පති, රොෂාන් මීඳුකුල සූරිය සමග මම ජගත්ජී එදිරිසිංහ ඔබ සමග දෙහෝරාවක් ගත කරන්නට.

0: ජගත් මේ ගීතය ගොඩ පරණ ගීතය මේ හරුන්ලන්ට්‍රා කායනා කරන මේ ඉන්ද්‍රාණි සේනරත්න තමයි සහය ගායිකාව මේ ගොඩක්ම පරණ ගීතයක්
1: ගොඩක් පරණයි මේක 1965 සැප්තැම්බර් 10 වෙනිදා තිරගත වෙච්ච හිතට හිත කියන චිත්‍රපටිය තමයි මේ සින්දුව ආවේ ගීතේ සංගීතවත් කළේ සිසිර සේනරත්න චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ කිංසි රාජපක්ෂ ඉතින් 1965 ඉඳලා අද වෙනකොට රංජිත් අවුරුදු කීයක් ගිහිලාද ඒ නමුත් ඒ සින්දුව අදටත් ලස්සනයි
0: ඔව් මේ සින්දුව මම වාදනය කරනකොට ඔය කිසිම විස්තරයක් වයි ජගත්ට කිව්වේ නැහැ මේ තින් හරි පුදුමයි ජගත් ඔක්කොම විස්තර ටික හොයාගෙන දිරලා සින්දුව ගැනත් කතා කරනවා එහෙම තමයි ඉතින් නේද ඉතින් ගීතත් එක්කම ඉන්නකොට ඒවා ඉබේම එනවා ජගත් කතා කරා බලාපොරොත්තු ගැන ඉතින් මේකෙත් තියෙන ඉතින් බලාපොරොත්තු ඉටවීම කඩවීම වගේන බලාපොරොත්තුවේ දැන් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද ඉතින් කනවා බොනවා නිදා ගන්නවා නැගිටිනවා දාට එන එන දේවල් කරනවා ඉතින් එතන බලාපොරොත්තුවක් නැති වුණාම ඉතින් ජීවත් වෙනවද කියලා කියන්න බෑ බලාපොරොත්තු නැති වුණාම ඔහේ ඉතින් තමන් ගාවට එන දේක් කරගෙන ඉන්නවා ඉතින් ජීවත් වෙන්නේ එහෙම නෙමෙයි ඊට වැඩිය අපිට එනවා බලාපොරොත්තු වගේම එනවා අපිට එනවා ප්‍රශ්න එනවා දැන් හෝකින් ගැන කතා කරාම හෝකින්ට තියෙච්ච ප්‍රශ්න අපිට තියෙච්ච ප්‍රශ්න නෙමෙයි ඔහුගේ ජීවත් වීම පිළිබඳව ඔහුට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒ වගේම මේ විශ්වය ගැන මේක නිර්මාණය වුණේ කොහොමද මේකේ ස්වභාවය කොහොමද ඒ වගේ ප්‍රශ්න ඔහුගේ ඔළුවේ තියුණා ඉතින් ඒවා ඔළුවෙන්ම ඔහු ඒක විසඳ ගන්න උත්සාහ කරනවා ඉතින් අපිටත් එනවා ප්‍රශ්න සමහර ප්‍රශ්න එනවා බලාපොරොත්තු නැති විදියට පාරේ යනකොට වාහනේ කැඩිලා යනවා ඉතින් මේක හදා ගන්න ඕනේ එහෙම නැත්නම් අනතුරක් වෙනවා ඉතින් ප්‍රශ්නයක් එනවා ඊට පස්සේ අපි ඒකට උත්තරයක් හොයනවා ඒ උත්තරයත් එක්කම අපිට තියෙන බලාපොරොත්තුවක් අපේ ප්‍රශ්න විසඳ ගන්න ඕන කියලා එහෙම නේද ජගත්
1: ඌ ඇත්තටම රංජිත් කිව්වා මේ ස්ටීවන් හෝකින්ගේ ජීවිතය ගත්තහම බලාපොරොත්තු පිළිබඳවම කතාවක් කියලා අපිට කියන්න පුළුවන්. මොකද ඔහු කුඩා කාලයේදීම මිය යනවා කියලා වෛද්‍යවරු මහිතේ නිර්දේශ කළා සඳහන් කළා තිබුණා. නමුත් ඔහු ඒ සියල්ල අභිබවා බලාපොරොත්තු නිසා ජීවිතයේ ඉදිරියට ගෙන ගියා. තමන්ගේ මුළු ජීවිතේම රෝද පුටුවකට සීමා කරගෙන ඔහු ජීවත් වුණා. ඒ රෝද පුටුවේ ඉඳගෙන තමයි ඔහු සියල්ලම කළේ. ඔහුට කතා කරන්නට හැකියාවක් තිබ්බේ නැහැ. සංනිධිවේදනය කරන්නට ඔහුට තිබුණේ බොහොම ඉතා අඩු පහසුකමක්. මේ සියලු පහසුකම් අඩු වුණත් ඔහු ජීවත් වුණා බලාපොරොත්තු ගොඩක් ඇදුව. අනේක හරි වැදගත් රංජිත්. මොකද බලාපොරොත්තු කියන්නේ අපි ඉදිරියට ගෙන යන ගාමක බලවේගය රොබ කිව්ව වගේම අපිව ජීවත් කරවන්නේ බලාපොරොත්තු තමයි. අපි හිතනවා අපි හෙට මෙන්න මේ දේ කරනවා අනිද්දාට මෙන්න මේ දේ කරනවා නැත්තම් මේ අවුරුද්ද ඉවර වෙන්නට ඉස්සෙල්ලා අපි මෙන්න මේ දේවල් කරගන්නවා මේ දේවල් අපි ලබා ගන්නට උත්සාහ කරනවා. ඉතින් ඒව තමයි ඒ වෙනුවෙන් තමයි අපේ ජීවිත ගෙවෙන්නේ. අද ජීවිතය ගෙවෙන්නේ හෙට දවස වෙනුවෙන්. හෙට අපි මොනාද කරන්නේ? හෙට අපි මොනාද අපිට ළඟා කරගන්නට බලාපොරොත්තු වෙන්නේ? අනිද්දවන විට මේ මාසේ අවසාන වනීට මොකක්ද අපේ බලාපොරොත්තු? ඉතින් මේ එකින් එක බලාපොරොත්තු ගොඩගැහිමත් ඒ බලාපොරොත්තු වෙනුවෙන් කටයුතු කිරීමත් වැඩ කිරීමත් තමයි ජීවත් වෙනවා කියන්නේ. ඉතින් අර බලාපොරොත්තු දේවල් සාර්ථක කරගත්තාම සතුටක් ලැබෙනවා. අසාර්ථක වෙන අවස්ථා ඕනේ තරම් තිනවා. අසාර්ථක වුණාම අපි තව බලපොරොත්තුවක් ගොඩනගා ගන්නවා. ඒක අසාර්ථක වුණා ඔව් අපි ඊළඟ එකට සූදානම් වෙමු කියලා. එහෙම තමයි ජීවිත ඉස්සරහට යන්නේ. එහෙම නේද රංජිත්?
0: ඔව් ඒ වගේම අපි මේ බලාපොරොත්තු ගැන කතා කරනකොට අසන්නන්ට මතක් කරන්නත් කැමැති ඔබට පුළුවන් මේ අපිත් සමග සම්බන්ධ වෙන්න මේ විදියටයි මේ අපිට පණිවිඩයක් එවන්න පුළුවන්. ඔබේ බලාපොරොත්තු ගැනත් කියලා පණිවිඩයක් එවන්න අපේ SMS අංකය 0626-2778-8-8-6 ඒ ඇරුණහම අපි සමග සම්බන්ධ වෙන්න පුළුවන්. සතියේ හැම දවසකම අපේ WhatsApp සමූහයක් තියෙනවා. WhatsApp සමූහයට සම්බන්ධ වෙන්න ඕන නම් අපිට කතා කරන්න එතකොට පුළුවන් අපිට ඔබ එකතු කරගන්න. ඒ වගේම අපේ Facebook පිටුවක් තියෙනවා ලක්මිහිර කියලා. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපේ පරණ වැඩසටහන ඔබට පුළුවන් ලක්මිහිර pvfm.org කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ලබා ගන්න. ඉතින් අහන්න පුළුවන්. ඉතින් අපත් සමග සම්බන්ධ වෙන්න. ඉතින් අපත් සමග සම්බන්ධ වෙන එකත් අපේ ලොකු බලාපොරොත්තුවක් මේ වැඩසටහන ගෙන යනකොට. ඒක තමයි අපි ඉදිරියට අරගෙන යන බලාපොරොත්තුව. ඉතින් අපිට අපි දැන් මේ කරන වැඩසටහනේ වැරදි තියෙන්න පුළුවන්, ගුණදොස් කියන්න සතුටේ සතුටින් බාර ගන්නෝ විවේචන බාර ගන්නම තමයි අපි ඉන්නේ මාධ්‍යට එන්නේ නැහැ විවේචන බාර ගන්න බැරි නම් ඉතින් විවේචන බාරගෙනම තමයි අපේ එකම බලාපොරොත්තුව ඔබ කියන විදියට සමහරලාට ඔබට ගැළපෙන විදියට මේ වැඩසටහන වෙනස් කරගන්න ඕන නම් ඒත් අපිට කතා කරන්න හැම නැති ජයගත්ත
1: ඔව් ඇතරම අර රංජිත් කී වගේ ඔබට පුළුවන් ඔබේ අදහස කෙටි පරිවිඩයක් හැටියට ලියලා අපට එවන්නට 0468 277 886 දුරකථන අංකයට 0468 277 886 දුරකථන අංකයට ඔබේ පණිවිඩය කෙටි පණිවිඩයක් හැටියට ලියා සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් අපට එවන්නට පුළුවන්. ඒක ඒ පණිවිඩය අපේ තිරේ දර්ශනය වෙනවා අපිට. ඒ නිසා අපට පුළුවන් ඔබ සමග යම් කිසි සංවාදයක් ගොඩනගා ගන්නට ඔබේ අදහස් දැනගන්නට.
0: මම හිතන්නේ ජගත් අපේ පොඩි

0: සැහැන උද්‍යෝගයක් එනවාගේ ගීතයාහගෙන ඉන්නකොට නේද ජගත්. මේ ජගත් මද ඉන්දියා කියලා හින්දි චිත්‍රපටයක් තිබුණා ඒක බලලා තිනවද මද ඉන්දියා
1: කියන්නේ. මං හිතන්නේ මට බලපු බවක් නම් සමහර විට මං බලලා ඇති මට දැන් මතකයි.
0: ඔව් ඒකේ ටිකක් ලොකු කතාවක් තියෙනවා හැබැයි ඒකේ අවසානය අවසානයේට වෙනකම් ඒ පුතෙක් වැරදි පාරේ ගිහිල්ලා අම්මා ඉතින් පුතාට ගොඩක් ආදරේ පුතත් එහෙමයි අම්මට ආදරේ ඉතින් වැරදි පාරේ ගිහිල්ලා අවසානයේදී පුතා වැරද්දක් කරන්න යන බව අම්මා දන්නෝ ඒක රටට විනාශයක් සමාජය අනිත් අයට විනාශයක් ඉතින් ඒ පුතාව අම්මා මරලා දානවා ඒක තමයි කතාව ඉතින් ඒව අම්මා කෙනෙකුට ගන්න පුළුවන් ඉතාමත්ම අසීරුම දුෂ්කරම තීරණයක් තමයි ඉතින් එහෙම ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒකට ඉතින් කම්පාවක් දැනනෝ සෑහෙන ඉතින් අපිටත් ජීවිතේ බොහෝ වෙලාවට මේ අසීරු දේවල් කරන්න වෙනවා අසීරු කාර්යයන් කරන්න වෙනවා ඉතින් මාධ්‍යයට ආවමත් ගොන්නිදිලට ආවමත් අසීරු කාර්යයක් කරන්න වෙනවා නමුත් ඒක කරන්න ඕන ජගත් මම මේ කතාව පටන් ගන්නවා මේක ටිකක් අසීරු කතාවක් නමුත් අමතක කරන්න බෑ මොකද මෙල්බන් වල තියෙන සහ ඔස්ට්‍රේලියාවේ තියෙන හැම මාධ්‍යයකම ප්‍රචාරය වුණ ප්‍රවෘත්තියක් අපි ඒ ප්‍රවෘත්තිය කියන්න ඕනේ නැහැ ප්‍රවෘත්ති ඔබ කවුරුත් දන්නවා නමුත් ඒ ප්‍රවෘත්තිය හා බැඳුණු කාරණා කීපයක් අපි ලක්මිහිර අමතක කරොත් ඒක යුතුකමක් නෙමෙයි ඒක නිසා කතා කරන්න ඕන වෙන කිසිවක් නෙමෙයි කින්ස්බරෝ පන්සලේ හිටපු විජිත හාමුදුරුවෝ වැරදි කාර්යයක් වුණා ලිංගික අපතාරවලට ඒ නිසා දැන් ඔහුට හිරදඬුවම් අයිති වෙලා තියෙන එතකොට දැන් ඔහු හිරකාරයෙක් හිරේ ඉන්නවා මේ කතාව මට කරන්න ටිකක් අමාරුයි මොකද විජිත හාමුදුරුවෝ මට බොහොම සම්බන්ධයි බොහොම කිට්ටුවෙන් අපි ආශ්‍රය කරලා තියෙනවා අපේ ගෙදර නිතර ඇවිල්ලා තිනවා ඒ වගේම පන්සලටත් ඒ විදිහටම ගිහිල්ලා අපි තිනවා ඉතින් එහෙම කතා බහ කරලා තිනවා එතකොට ඒ පැත්තෙන් ඔහු මට හිතවතෙක් ඒ වගේම මට ඔහු හිරේ ගියාම දැම්මහ කියලා කිව්වහම සාමේ සිද්ධිය පුරාවටම මේ භූමිකා ගැටුමක මම හිටියා මේ ගැටුම තමයි දැන් ඒ දැරියන්ගේ පැත්තෙන් බැලුවහම ඒ සිදි නොයුතු ඉතාමත්ම ම්ලේච්ච තුච්ච ක්‍රියාවක්. එතකොට හිතවතෙක් ඒක කරලා තියෙන්නේ. එතකොට හිතවත්කම හිතවතෙක් ඒක කරාම දැන් එහෙමයි කියලා ඒක වහන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒක ඒ විදිහටම වෙලා තියෙනවා. ඔහුට ලැබිය යුතු දඬුවම හැමම ලැබිලා තියෙනවා. හැබැයි අර අපි ඒච්චර කාලයක් ආශ්‍රය කරපු හිතවත්කම සහ ඊට පස්සේ අපි මුලින් කතා කරා වගේ මේ බලාපොරොත්තු කියන එක ඉතින් විජිත හාමුදුරන්ට බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ හිරෙන් ඇවිල්ලා ජීවත් වෙීමේ බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ. ඔහුට සමාජයේ හැමෝම ගල් ගහලා එලවලා ඔහු මරා දැමිය යුතුයි සමාජයෙන් එළෙවිය යුතුයි කියන්නේ බෑ. ඔහුට තවදුරටත් චීවරය දරාගෙන ඉන්න පුළුවන් වේවිද කියන එක ගැන ගැටලු සාගතයි. ඒක ඔහුම තීරණය කළා ඔහුම කරන්න

0: ඒක ඔහුගේ ගුරු හාමුදුරුවරු සම කතා කරලා කරගන්න ඕන දෙයක්. නමුත් ඔහුට දඬුවමක් ලැබිලා තියෙනවා. ඒක දඬුවම විතරයි අවශ්‍ය. දැන් අපි දැක්කා මේ මෙල්බන් වල මාධ්‍යයේදී මාධ්‍යයේ අර විජිත හාමුදුරුවෝ වෙනුවෙන් යන කාන්තාවන් දෙදෙනෙකුගෙන් අහනවා ඇයි මේ ඔබ තවමත් මේ වගේ කෙනෙක් පස්සෙන් යන්නේ ඔහුව ආගමිකවත් කියලා. මට හිතුණා ඇත්තටම මම එතන හිටියානම් මට ඔවුන්ට උත්තරයක් දෙන්න තියුණා කියලා. ඒ උත්තරය ඔවුන්ට දෙන්න බැරි කමක් තිබුණා. නමුත් මම හිටියානම් මම දෙන උත්තරය තමයි මම යන්නේ ඔහු ආගමික නායකයෙක් නිසා නෙමෙයි, මම යන්නේ ඔහු මගේ සහෝදරයෙක් නිසා, ඔහු මගේ හිතවතෙක් නිසා මම යනවා. හැබැයි ඒකෙන් මම කියන්නේ නැහැ ඔහු කරපු ක්‍රියාව අනුමත කරනවා කියලා. ජගත්ට පුළුවන් නම් මේ ගැන කතා කරන්න මම බල කරන්නේ නැහැ ජගත්
1: ඇත්තටම. ඔව් ඇත්තටම අපේ පුද්ගලික දැන ඇඳුම් කමක් නැහැ. මම සාමාන්‍යයෙන් වැඩි පන්සල් ඇසුරේ ගැවසෙන කෙනෙක් නොවන නිසා. නමුත් රංජිත් කිව්ව එක කාරණයකට මම එකඟ වෙනවා. වැරද කරන්නේ කවුද කියන කාරණේ අපට අදාළ නැහැ. මොන තරාතිරමක කෙනෙක්ද කියන එකත් අපට අදාළ නැහැ. මොන දේශපාලන පක්ෂයකද, මොන සමාජ මට්ටමකද, ඒ කිසිවක් අපිට අදාළ වෙන්නේ නැහැ. අපිට අදාළ වෙන්නේ කෙනෙක් වරදක් කළා නම් ඔහු දඬුවම් ලැබිය යුතුයි කියන කාරණය විතරයි. එතකොට දඬුවම් ලැබිය යුතුයි කියන කාරණයෙන් අපි අදහස් කරන්නේ නැහැ මේ මනුස්සයා විනාශ කර දැමිය යුතුයි කියලා. නමුත් කළ වරදට නිසි දඬුවම ලැබිය යුතුයි. ඒක අනිවාර්යයි. ඒ අනිවාර්ය කාරණය සිද්ධ වෙන්නට ඕනේ. ඒක තමයි මම හිතන පළවෙනි දේ. මම හිතන්නේ මගේ හිතවතෙක් වුණත්, රංජිත්ගේ හිතවතෙක් වුණත්, අපේ නයදෑයෙක් වුණත් වරදක් කළා තියෙනවා නම් සමාජ නීතියට අනුව ඔහු දඬුවම් ලැබිය යුතුයි. අනිත් කටින් මේ ඕස්ට්‍රේලියානු වගේ ඕස්ට්‍රේලියාව වගේ මේ බටහිර සමාජ එක ඔහු කළ වරද අතිශය බරපතල ලෙස ගණන් ගන්න වරදක්. සාමාන්‍ය වරදක් නෙමෙයි. එවැනි වරදක් කළ කෙනෙකුට මේ සමාජයේ කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ සමාජගත වෙන්නට හොඳ මිනිහෙක් හැටියට ඒ සියල්ල මතක කළා. මොකද ඔහු හිරෙන් නිදහස් වෙලා ආවා වුණත් ඔහු මත වැටෙන සෙවණැල්ල, ඔහුට වැදෙන හංවඩුව කවදාකවත්ම කන්නට හම්බ වෙන්නේ නැහැ මේ ඕස්ට්‍රේලියානු සමාජය තුළ. ඔහුගේ මුළු ජීවිතේටම ඔහුට ඒක කරේ තියාගැනට යන්නට වෙනවාමයි. ඉතින් රංජිත් ඔය වගේම කාරණයක් සිදු වුණා එංගලන්තෙත්. එංගලන්තෙත් ස්වාමින් වහන්සේ නමක් ඔය වගේම අපචාරයකට අහුවෙලා හිරබත් කෑවා. ඒකේ ලස්සන කතාව තමයි ඒ ස්වාමින් වහන්සේ දැන් ලංකාවට වැඩම කළා, පන්සලක් හදාගෙන ලොකු හාමුදුරුව වෙලා බොහෝම ගෞරවණීය ලෙස ස්වාමින් වහන්සේ කෙනෙක් හැටියටම ජීවත් වෙනවා. සමහර විට ලංකාවේ මිනිස්සු දන්නේත් නැතුව ඇති එංගලන්තෙදී ඔහු මේ වගේ නරක කාර්යයක යෙදුණා කියලා. දැනගෙනත් වෙන්නටත් පුළුවන්. දැන හෝ නොදැන තවමත් ඒ ස්වාමින් වහන්සේ ශ්‍රී ලංකාවේ ගෞරවණීය ලෙස ජීවත් වෙනවා සමාජයේ. ඉතින් ඒවා හරිද ඒවා වැරදිද කියන එක කාරණයට වඩා එක මේ සමාජ මත ගැන, සමාජය තුළ ක්‍රියාත්මක වෙන මත ගැන අපිට කතා කරන්නට පුළුවන් වෙන්නට ඕනි. රංජිත් කිව්වාගේ මේක බරපතල වරදක්, මේ සමාජය තුළ විශේෂයෙන් ලොකු බරපතල වරදක්.
0: ඔව් දැන් ඔය කාරණයේදී දැන් කවදාහරි දවසක මම හිටියෝතින් විජිත හාමුදුරුවෝ එලියට එනකොට මං හිතන්නේ ඔහු සිවුරේම ඉඳීවි කියලා. එහෙම හිටියොත්ින් මට ඔහුව ගිහිල්ලා කතා කරලා ආශ්‍රය කරන්න ගැටලුවක් නැහැ. හැබැයි ඒ එහෙම කරා කියලා ඔහු කරපු වැරදින් නිදහස් වෙන්නත් බෑ. උට සිවුරට මුවා වෙලා වැරද හංග ගන්න බෑ. ඕස්ට්‍රේලියාවේ ජගත් කිව්වා වගේම ඕස්ට්‍රේලියාවේ තියෙනවා ඒ නම් ලැයිස්තු ගත කරලා තියෙනවා. ඒ ලැයිස්තු ගත කරාට පස්සේ කවදාවත් කුඩා ළමුන් ඉන්න තැනකට යන්න බෑ. උට ඒ වගේ සීමාවන් පැනවෙනවා. කිසිම දෙයක් කරන්න බෑ. ඉතින් ඒක මේ රටේ හැටි, ලංකාවේ හැටි ගැන තමයි ජගත් කිව්වේ. ලංකාවට ගියාම පන්සලකුත් හදාගෙන එහෙම ඉන්න පුළුවන්. වැදගත්ද ඔතනින්ම මතුවෙන අනික් කාරණය තමයි මේ වෙලාවේදී ලංකාවේ විශාල වශයෙන්ම කතාබහකට පත් වෙනවා සිරගත වෙච්ච ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුව ගැන. ඥානසාර හාමුදුරුව හිරගත වුණාට පස්සේ මීට කලිනුත් හිර ඇතුළේ ඉන්නකොට ඔහු හිරගෙදරට සුදුසු ඇඳුම තමයි ඇඳගෙන ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ එළියට එනකොට හිරගෙදර තියෙන චක්‍රලේක අනුව ඔහුට සිවුර වෙනුවට වෙන ඇඳුමක් අඳවලා අපි දැක්කා. ඒක ඡායාරූප තිබුණා. එතකොට දැන් මේ දවස්වල යන කතාබහ තමයි කතාබහ මතුපිටින් පටන් ගන්නේ මේ සිවුරට ගැරහුවා. සිවුර ගලවන්න පුළුවන් එන්නේ වෙන කාටවත්ම නෙමෙයි, මහානායකවරුන්ට කියලා. ඉතින් එතකොට මට මතුවෙන පළවෙනිම ප්‍රශ්නේ තමයි දැන් විජිත හාමුදුරුවන්ටත් ඒකම තමයි වෙලා තින්නේ ඕස්ට්‍රේලියාවේ. එතකොට සිවුර ගලවීමේ පිළිබඳව කවුරුත්ම කතා කරන්නේ නැහැ. කියන්නේ අඩුම ගානේ එහෙම දෙයක් කරන්න වෙන කෙනෙකුට පුළුවන් ද බැරිද කියන සාකච්ඡාවක්වත් ඕස්ට්‍රේලියාවේ සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ලංකාවේ ඒක සිද්ධ වෙනවා. ඒකට කියන්නේ අර අපි කියන්නේ ලංකාවේ එහෙම වුණත් ඕස්ට්‍රේලියාවේ නැහැ. ඕස්ට්‍රේලියාවේ එහෙම වුණත් ලංකාවේ වෙන්නේ නැහැ මේ ජිප්සිස් ලගේ සින්දුවක් තියෙන්නේ. ඉතින් එහෙම වෙන්න බෑ. ඒක පිළිබඳව එක මතයක් තියෙන්න ඕනේ. එතකොට මෙතෙන්දී ඒ නිකායවලට ඒ මහානායක හාමුදුරුවන්ට විශාල වගකීමක් තියෙනවා. මේක බේරගන්න එක, මේ අවුල බේරගන්න එක, අවුල බේරගන්න එක කෙසේ වෙතත් අර සිවුර පිළිබඳව තිබිච්ච ප්‍රශ්නය වෙන පැත්තකට දාලා දැන් ලංකාවේ කතා බහ තමයි මේ ඥානසාර හාමුදුරුවන්ට හිරදඬුවම දීපු එක වැරදි. ඔහු හිරෙන් නිදහස් කරගන්න ඕන කියලා දැන් ඒ කතාව පටන් ගත්ත තැනින් වෙන තැනකට ගිහිලා තියෙනවා. මම දැක්කා හිටපු අග්‍රවිනිශ්චකාරවරයෙකුත් මේ කියනවා මේ දඬුවම මෙච්චර දිගට දෙන්න බෑ. දඬුවම දෙන්න පුළුවන් මාස 18කට වගේ කාලයකට තමයි උපරිම දඬුවමක් දෙන්න පුළුවන්. අධිකරණයට අපහාස කරාම කේලිවිල්ලා. ඉතින් සමහර ලාට පුජ්‍යලයන්ට වයසට යනකොට සමහර දේවල් අමතක වෙනවා. ඒක නිසා මතක් කරලා දෙන්න කැමතියි අපි ලක්මිහිර විදියට. ඒක එහෙම නෙමෙයි, ලංකාවෙම දේශපාලඥයෝ දෙන්නෙකුට රංජන් රාමනායකට අවුරුදු 2ක දඬුවමක් දුන්නා. ඒ වගේම SP දිසානායකට ඒ විදියටම දඬුවම් දුන්නා. එතකොට ඒ දේශපාලඥයන්ට සහ අධිකරණයට අපහාස කරපු අයට ඊට වඩා වැඩි දඬුවම් දීලා තියෙනවා.
1: ඒකම ඒ පොඩක් මම බාධා කරනවා. ඒ අග්‍ර විනිශ්චයකාරයම තමයි උසාවියට අපහාස කළා කියලා බ්‍රිටෝව හිරේට දැම්මේ නඩුවක පැමිණිලිකාරෙක්ව.
0: ඔව්, ඒ උසාවියට අපහාස කරාම නඩු අහලා දඬුවම් දෙනවා. අපි ඉඳ තිබුණොත් ඔය උසාවියට අපහාස කිරීම සහ දඬුවම් දීම ගැන වෙනම කතා කරමු.
1: දැන් මට මතක ඔයකම රංජිත් තව කාරණයක් කියාගෙනම යන් මේ එකම ඒ අග්‍ර විනිශ්චයකාරයම තමයි කිව්වේ මහින්දව හිරේ දාන්න තිබුණා එක මොහොතක සුනාමි ආධාර වංචා කිරීම සම්බන්ධයෙන් මම ඒක කළේ නෑ අනේ මට සමා වෙන්න ජනතාවනි කියලා.
0: ඒ විදිහට තමයි. එතකොට ඒ අග්‍රවිනිශ්චකාරවරයාම අග්‍රවිනිශ්චකාර ධූරය ඊටාම හැලුවට ලක් කරා නොමිනා ක්‍රියාවක් කරලා ඉවර වෙලා මේ එක තැනකදී ඒක පොලිසියට අහු වෙලා ඉතින් ඒ වගේ කතාවලුත් තියෙනවා. එතකොට ඉතින් ඔහු හැලු කරගන්නේ ඒ ඔහුගේ තනතුර සහ අග්‍රවිනිශ්චකාර ධූරය. නෑ මට මතක් කරන්න ඕන අනික් කාරණය තමයි හරි අපි හිතමුකෝ අවුරුදු 10 මාස 10කට වඩා දඬුවමක් දෙන්න බෑ කියලා. නමුත් මේ දඬුවම දුන්නේ මේ අද ඊයේ නෙමෙයි. මේ දඬුවම දීලා ගොඩක් කල් වෙනවා. ගොඩක් කල් වෙච්ච කල් ගියපු දඬුවමක් ඇයි දැන් අද කතා කරන්නේ දඬුවම ගැන? ඒ දඬුවමට මේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සමාව දුන්නා. ඔහු සමාව දෙනකොට ඔහු අනුගමනය කරේ නැහැ ඒ නියමිත ක්‍රියා පරිපාටිය. ඒක නිසා ඒ දීපු සමාව මෛත්‍රීපාල සිරිසේන ඒ විදිහට සමාව දීපු හිරකාරයෝ කීපු දෙනෙකුටම ආපහු හිරගෙදෙට යන්න වුණා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ නිදහස දීපු හිරකාරයෙකුටත් ආපහු හිරගෙදෙට යන්න වුණා. ඒකේ ආදාළ පරිපාටි අනුගමනය නොකරපු නිසා තමයි මේ කාරණා සිද්ධ වෙන්නේ. ඉතින්
1: ඇත්තම කිව්වත් රංජිත් මේ මොහොතේ මේ කලකෝලාහලය ඇති වෙන්නේ, මේ කෑකොස්සන් ගැහිම ඇති වෙන්නේ ඥානසාර හාමුදුරුවන්ට තියෙන ආදරයක් නිසා නෙමෙයි, උන්වහන්සේ හිරේ ගිය එක නිසාවත් නෙමෙයි. විපක්ෂයට අවශ්‍ය වෙලා තියෙනවා මේ කාරණය පාවිච්චි කරලා රජයේ අපහසුතාවට පත් කරන පරිසරයක් ඇති කරගන්නට, රජයට විරුද්ධව මේක පාවිච්චි කරන්න. ඉතින් මේ නඩුව දැම්මෙත් මේ රජය නෙමෙයි, මේ දඬුවම දුන්නෙත් මේ රජය නෙමෙයි, මේක ඉස්සර දුන්න දඬුවමක්. ඒ නමුත් ඔවුන් මේ මොහොත පාවිච්චි කරනවා මේ කාරණා ටිකක් අල්ලගෙන රටේ රජයට එරෙහි ජනතාව උසිගන්වන්නට පුළුවන්ද කියලා බලන්න. එච්චරයි. එහෙම නැතුව මම හිතන විදිහට නම් මේ ඥානසාර හාමුදුරුව ගැන ආදරයකට නම් නෙමෙයි.
0: ඔවුන්ජාගත් ඒ වගේම තමයි අපි දැක්කා මේ වෙලාවේදී අගේ කරන්න ඕන ක්‍රියාවක් සිදු වෙනවා. මල්වත්තු මහානායක හාමුදුරුව බැහැ දකින්න ගියපු සමගි ජන බලවේගයේ නියෝජිත පිරිසට එතුමා බොහොම හොඳට පිළිතුරු දෙනවා මේ එවුන් කියන නගන චෝදනාවලට. ඉතින් අපි සාමාන්‍යයෙන් එහෙම දැක්මක් මීට කලින් දැකලා නැහැ. මේ අපි දකිනවනේ රටේ ප්‍රශ්නයක් වුණාම මහානායකවරුන් හම්බු වෙන්නේ අනේක දේශපාලඥයාගේ දැන් පුරුද්දක් වෙලා තියෙනවා. ඒ වෙලාවේදී ගිහිල්ලා කියන දෙයට එතෙන්දී ඕන් කරන ප්‍රකාශයන් නිවැරදි නොවනකොට උන්වහන්සේ ඒවා නිවැරදි කරන්න යනවා. ඇත්තටම මේ වගේ කාර්යයක් මම මීට කලින් දැකලා නැහැ. ජගත් එහෙම
1: නෑ මමත් කලින් දැකලා නෑ ඇත්තටම මං හිතන්නේ මෙහෙම දේවල් වෙන එක එකතකින් සුබදායි මොකද හැමදාම මේ බොරු ටිකක් කරේ තියාගෙන ජනතාවට බොරු කිය යනවට වඩා මේක බොරුවක් කියන කාරණේ හාමුදුරු කෙනෙක් මහානායක හාමුදුරු කෙනෙක් ප්‍රසිද්ධියේ කිව්වහම ඒක විශාල දෙයක් වෙනවා මං හිතන්නේ
2: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හද විහිර හඳුනාගත් ලක් මිහිර
3: ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් FM 88.6 ලක් මිහිර ඕස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති සමගින් මම රොෂාන් මිහිදුකුල සූර්ය වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස සම්බන්ධයෙන් නව නීතිමාලාවක් අද සිට ක්‍රියාත්මක වෙනවා. මෙම නීති මගින් කුලී නිවාසයන්ගේ අයිතිවාසිකම් සහ නිවාස ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව කුලී ගිවිසුම අවසන් වන විට නිවාස හිමියෙකු හෝ නියෝජිතයෙකු බැඳුම් කර මුදින් කොටසක් ඉල්ලා සිටිනේ නම් ඒ පිළිබඳව කුලී නිවිසයාට කලින් දැනුම් දීම සහ අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙනවා. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම කුලී නිවාස සඳහා ගෑස් සහ විදුලි ආරක්ෂණ පද්ධතිය සෑම වසරකම දෙවරක් සිදු කිරීමට නියමිතයි. තවද නිවසක් කුලියට ගැනීම සඳහා ඇඳුම් කරන අවස්ථාවේදී ඇඳුම්පත් ගාස්තු අය කිරීම තහනම් කර තිබෙනවා. මෙම නීති වෙනස්කම් පිළිබඳව වැඩිදුර තොරතුරු වික්ටෝරියා ප්‍රාන්තයේ කන්සියුමර් ෆෙයා වික්ටෝරියා නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි වෙනවා. ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විපක්ෂ වන ලිබරල් පාටිහි වත්මන් නායක ඇංගස් ටේලර්ගේ නායකත්වය සම්බන්ධයෙන් හිටපු භාණ්ඩාගාර අමාත්‍ය ජොස් ෆ්‍රෙඩින්බර්ග් දැඩි විවේචන එල්ල කර තිබෙනවා. පක්ෂයේ වත්මන් තත්ත්වය වෙනස් වී යුතු බව පවසමින් ජෝන්ස් පෙන්වා දී තිබෙන්නේ ඉදිරියට යාම සඳහා පක්ෂය තුළ වැදගත් වෙනස්කම් සිදු කළ යුතු බවයි. මෙම ප්‍රකාශයත් සමග ඇන්ගර්ස් ටේලර්ගේ නායකත්වය සහ පක්ෂයේ ඉදිරි ගමන් මඟ පිළිබඳව දේශපාලන ශ්‍රේෂ්ඨයේ අවධානය යොමුව තිබෙනවා. ජොස් මීට පෙර ඔස්ට්‍රේලියාවේ භාණ්ඩාගාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර 2022 ෆෙඩරල් මැතිවරණයේ සිය ආසනයේ පරාජයට පත්වීමත් පසු දේශපාලනයෙන් ඉවත් වෙනවා. කෙසේ වෙතත් ජෝස් නැවත මැතිවරණයකට ඉදිරිපත් වෙනවාද සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ප්‍රකාශ කර නැහැ. මේ අතර ඇන්ගස් ටේලර්ස් පවසා තිබෙන්නේ ජෝස් යළි දේශපාලන පැමිණියොත් ඔහුගේ දායකත්වය සාදරයෙන් පිළිගන්නා බවයි. ෆ්ලයි දුබායි ගුවන් යානයක් පැහැර ගැනීම උත්සාහ කළ බවට චෝදනා එල්ව තිබෙන සහායක නියමුවගේ ඔස්ට්‍රේලියානු සම්බන්ධතා පිළිබඳව විමර්ශන හමුවේ එරට ශිෂ්‍ය වීසා පරීක්ෂණ සහ ආරක්ෂක ක්‍රියාපටිපාටි පිළිබඳව අවධානය යොමු තිබෙනවා. අදාළ ඔමන් ජාතිකයා 2015 සිට 2017 දක්වා මෙල්බර්න්හි RMIT විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබෙන අතර ඔහුගේ ඔස්ට්‍රේලියානු සම්බන්ධතා පිළිබඳව ෆෙඩරල් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විමර්ශනය සිදු කරනවා. වාර්තානුව ඔහුට 2014 ශිෂ්‍ය වීසා නිකුත් කර තිබූ අතර පාඨමාලාවකට ලියාපදිංචි විදි නොසිටීම හේතුවෙන් 2019 එම වීසා අවලංගු කර තිබෙනවා. මේ අතර ඔහුගේ ඔස්ට්‍රේලියානු කාලය තුළ සම්බන්ධතා පැවති බවට වාර්තා වන මෙල්බර්න්හි මයි සෙන්ටර් සංවිධානයට සම්බන්ධ මල්ටි කල්චරල් යූත් සෙන්ටර් ආයතනයට ඔස්ට්‍රේලියානු ඩොලර් 60,136 වැඩි රාජ්‍ය ප්‍රදානයක් ලබා දීම සම්බන්ධයෙන් සෙනට් සභික පෝලින් හැන්සන් ප්‍රශ්න මතු කර තිබෙනවා. මෙම මුදල් ලබා දීමට පෙර ආරක්ෂක පරීක්ෂණ සිදු කළේද යන්න පිළිබඳව ස්වදේශීය කටයුතු අමාත්‍ය ටෝනි බර්ග් පැහැදිලි කළ යුතු බවයි ඇය ඉල්ලා සිටින්නේ. කෙසේ වෙතත් අදාළ සංවිධානය ත්‍රස්ව ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බවට හෝ රාජ්‍යයේ මුදල් අන්තවාදී කටයුතු වලට යොදාගත් බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් අනාවරණය වී නැහැ. මෙම සිද්ධියත් සමග ශිෂ්‍ය වීසා ලබා දීමේ පසු බිම පරීක්ෂා කර ආරක්ෂක ඇගීම් තවදුරටත් ශක්තිමත් කළ යුතුද යන්න පිළිබඳව ඔස්ට්‍රේලියාවේ අවධානය යොමුව තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ ණයබර 20-30 වසර වන විට ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 200කට ආසන්න විය හැකි බවයි පුරෝත්කථනය කර තිබෙන්නේ. මේ වන විට ප්‍රාන්තයේ ශුද්ධ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 175.6 වන අතර එම ණය සඳහා පොලී ගෙවීම දිනකට ඩොලර් මිලියන 24ක් පමණ වැය වන බවයි වාර්තා වන්නේ. ඉදිරි වසර තුන තුන මෙම දෛනික පොලී වියදම තවත් ඉහළ යැයි හැකි බවටත් අනාවැකි පළ වී තිබෙනවා. 29-30 වන විට වාර්ෂික පොලී වියදම ඩොලර් බිලියන 11.8කට ආසන්න විය හැකි බවයි සඳහන් වෙන්නේ. මෙම ණය තත්ත්වය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන් 1500ක් සහභාගී වූ ජනමත සමීක්ෂණයකදී 76% ණය සහ අයවැය හිගිය පාලනය කිරීම සඳහා රජයට පැහැදිලි සැලැස්මක් අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 71%ක් ප්‍රාන්තයේ ණය තත්ත්වය පිළිබඳව පෞද්ගලිකවම කරස්සල්ලට පත්ව තිබෙන අතර 65%ක් පවසා තිබෙන්නේ ණය සහ රජයේ වියදම් සම්බන්ධ කරුණු තම ඡන්ද තීරණයට බලපානු ඇති බවයි.
4: මෙම ප්‍රතිඵල අනුව ප්‍රාන්තයේ ණය පාලනය කිරීම සහ මහජන මුදල් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර තිබෙන සැලසුම් පිළිබඳව ජනතාවගේ අවධානය යොමු වූ තිබෙනවා. යනුව වික්ටෝරියා ප්‍රාන්තයේ ණය බර සහ පොලී වියදම් ඉදිරි කාලයේදීත් වැදගත් මහජන කාරණයක් වනු ඇති අතර ණය අඩු කිරීම සඳහා දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන යෝජනා කෙරෙහිද අවධානය යොමු වනු ඇති. ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ෆෙඩරල් කම්කරු රජුට ජනතා චෝදනා එල්ලෙමේදී වන් නේෂන් පක්ෂයේ ජනප්‍රියත්වය පහළ ගොස් ඇති බව නවතම රිසෝල් පොලිටිකල් මොනිටර් සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. මෙම සමීක්ෂණයට අනුව වන් නේෂන් පක්ෂයේ ජනතා සහය ප්‍රතිශතය ඒකක දෙකකින් අඩු වී ඇති බව 125 දක්වා පහළ ගොස් තිබීම විශේෂත්වයක්. සමීක්ෂණයට සහභාගී වූ ඔස්ට්‍රේලියානු වන්ගෙන් 46% ජීවන වියදම් පීඩනයට ප්‍රධාන වශයෙන් වගකී යුත්තේ ෆෙඩරල් කම්කරු රජය බවට චෝදනා කර තිබෙනවා. එම ප්‍රතිශතය පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව ප්‍රතිශත 1.6ක ඉහළ යාමක් වන අතර ජීවන වියදම සම්බන්ධයෙන් රජයට එළවන පීඩනයද වැඩි වෙමින් පවතින බව එමගින් පෙනී යනවා. මේ අතර ජීවන වියදම ඉහළ යාමට ගෝලීය තත්ත්වයන් ප්‍රධාන වශයෙන් වගකී යුතු බව පවසා තිබෙනේ සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 26% පමණයි. කෙසේ වෙතත් කම්කරු පක්ෂයේ ජනතා සහය 29% දක්වා ඉහළ ගොස් ඇති අතර විපක්ෂ සන්ධාන සහය 23% දක්වා පහත වැටී තිබෙනවා. ඔස්ට්‍රේලියානු වන්ගෙන් 2250 දෙනෙකු සහභාගී වූ මෙම සමීක්ෂණ ප්‍රතිඵල අනුව ජීවන වියදම ඉදිරි කාලයේදීත් රටේ දේශපාලන පක්ෂවල ජනප්‍රියත්වයට බලපාන ප්‍රධාන කරුණක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. අද දිනේ සිට පාසල් යළි ආරම්භ වීමත් සමග මාර්ගවල නැවත වරක් ස්කූල් සෝන්ස් හෙට දින සිට ක්‍රියාත්මක වෙනවා. යනුව නිව සවුත් වේල්ස් ප්‍රාන්තය සහ ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරිහි ස්කූල් සෝන්ස් හෙට දිනේ සිට ක්‍රියාත්මක වන බව බලධාරීන් නිවේදනය කර තිබෙනවා. හෙට දිනේ පාසල් අධ්‍යන කාර්ය මණ්ඩලය සඳහා පමණක් විවෘත වන අතර අධ්‍යන කටයුතු ආරම්භ වන්නේ අගහරුවාදා දිනේ සිටයි. මෙම ස්කූල් සෝන්ස් තුළ රිය දහවනය කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර 40ක් වෙනවා. හෙට දිනේ සිට සතියේ දිනවල උදැසන 8 සිට 9:30 දක්වාත් සවස 2:30 සිට 4 දක්වාත් මාර්ගවල ස්කූල් සෝන්ස් ක්‍රියාත්මකයි. මෙම කලාප තුළ ක්‍රියාත්මක මාර්ග නීති කඩකරන රියදුරන් හට දඩ නියම කිරීම හෙට දිනේ සිට සිදු කරන බවයි ප්‍රාන්ත බලධාරීන් සඳහන් කර තිබෙන්නේ. සිය ජීවන වියදම සපුරාගත නොහැකි ඔස්ට්‍රේලියානු වන්ට ජීවන වියදම සහනදායක ලබා දීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු සමාජ සේවා අමාත්‍ය ටානියා ෆිල්සර්ක් අද දිනේදී මෙම ජීවන වියදම් සහනදායය පිළිබඳව නිවේදනය කළ අතර එයනුව ෆෙඩරල් රජයෙන් මේ සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 4.4ක මුදලක් වෙන් කර තිබෙනවා. යනුව මෙම මුදල ඔස්ට්‍රේලියාවේ ආහාර බැංකු ණය උපකාරක සේවා ආපදා කළමනාකරණ සේවා ඇතුළු අත්‍යවශ්‍ය සහන සේවා සපයන ආයතන වෙත ලබා දීමට නියමිත බවයි අමාත්‍යවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මෙම මුදල් සැපයන ආයතන මගින් ඔස්ට්‍රේලියාව තුළ ජීවන අවශ්‍යතා සපුරා ගැනීමට අසීරු තත්ත්වයේ පසුබන ජනතාවට අවශ්‍ය සහනාධාර ඉදිරියේදී ලබා දෙනු ඇතැයි වාර්තා වෙනවා. ෆෙඩරල් රජය මගින් ලබා දෙන ඩොලර් මිලියන 4.7න් ඩොලර් මිලියන 2ක් ආහාර සඳහා වූ සහනාධාර වෙත වෙන් කිරීමටයි නියමිත. තවත් ඩොලර් මිලියන 1.1ක මුදලක් දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පසුවන ඔස්ට්‍රේලියානු වන්ට සහන සැලසීම සඳහා ජාතික ණය උපකාරක සේවයට ලබා දෙනු ඇතැයි වාර්තා වෙන්නේ. ඉදිරි මුදල සම්පූර්ණයෙන්ම ඔස්ට්‍රේලියාවේ දුෂ්කර ප්‍රදේශවල ක්‍රියාත්මක හදිසි සේවා වෙත ලබා දීමට නියමිත බවයි පැවසෙන්නේ. ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ වාහන සොරකම් කිරීම සඳහා නවීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ භාවිතා කිරීම පිළිබඳව පොලිසිය අවධානය යොමු කර තිබෙනවා. වාහනවල ආරක්ෂක පද්ධති මගහැර යතුරු අනුකරණය කිරීමේ හැකියාව ඇති උපකරණ 900කට වැඩි ප්‍රමාණයක් වසරක් තුළ අත්අඩංගුවටගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙවැනි තාක්ෂණය යොදාගෙන වසරකට වාහන 10,000කට වැඩි ප්‍රමාණයක් සොරකම් කරන බවටද ඇස්තමේන්තු කර තිබෙනවා. සාමාන්‍යයෙන් වාහනයේ මුල් යතුරු නොමැතිව එය විවෘත කිරීමට හෝ පණ ගැන්වීමට නොහැකි වුවත් ඇතැම් ඉලෙක්ට්‍රොනික උපකරණ මගින් එම ආරක්ෂාව මගහැරී ඇති බවයි සඳහන් වන්නේ. මේ හේතුවෙන් වාහන හිමියන් තම වාහනයේ ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවට උපදෙස් ලැබී තිබෙනවා. විශේෂයෙන්ම වාහනයේ යතුරු නිවසේ දොරටු හා ජනෙල් අසල තැබීමෙන් වැළකෙන ලෙසත් අමතර ආරක්ෂක ක්‍රම භාවිතා කරන ලෙසත් වාහන හිමියන්ට උපදෙස් ලබා දී තිබෙනවා. වාහන සොරකම් වැළැක්වීම සඳහා වාහනයේ නිෂ්පාදකයා නිර්දේශ කරන ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීමද වැදගත් වනවා. ඒ පුතත් සමගින් අතර නියමිත ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති නිමා වනවා. හමුවෙමු ලබන ගහරුවාදත් රාත්‍රී 8:30ට. එතෙක් ඔබට සුබ සතියක්.
5: On your local station, 88.6 Plenty Valley FM, The World at Night.

0: ලක්මීර පවන සමග අද අපි කතාබහකට එකතු කරගන්නවා අප අතර අප සමග ජීවත්වන ප්‍රවීණ කලාකරුවෙක්. ඔහුව කෙසේ හඳුන්වා දෙන්නද කියලා මට කල්පනා කරන්නටත් බැරි තරම් කලාක්ෂේත්‍ර ගණනාවක ඔහු නිරතව ඉන්නවා. ගීත රචකයෙක්, කවියෙක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, නිවේදකයෙක්, ගුවන් විදුලි වැඩසටහන් සම්පාදකයෙක්, චිත්‍ර ශිල්පියෙක්, ගායකයෙක්, මේ මොන ආකාරයකට කිව්වත් අපි හඳුන්වන්නේ ඔහුව තමයි. ඔහු සමන් කුලරත්න. සමන්, අයිබවන්.
1: අයිබවන් ජගතය.
0: මගේ හැඳින්වීම හරිද මන් දන්නේ නැහැ. තව ඉතුරු වෙච්ච දේවල් තියෙනවද? මොකද සමන් ගැන කල්පනා කරනකොට කියන්නට බොහෝ දේවල් හිතට එනවා.
1: ඉතින් ජගතය, මම හිතන්නේ බොහෝ දේවල් ඔබ කිව්වා. ඉතින් ඉවත් එක්ක ඉතින් අපි හැමිට කතා කරමු.
0: ඔව්, අපි කොතනින්ද කතාව පටන් ගන්න ඕනේ කියලා මම කල්පනා කර කර ඉන්නකොට මට හිතුණා මෙහෙම දෙයක් කතා කරන්න, සමන් ගැන කතා කරන්නට ඉස්සෙල්ලා පුංචි කාරණයක් ගැන සමන්ගේ අදහස මොකද්ද කියලා දැනගන්නට මට කැමැත්තක් ආවා. සමන්, පහුගිය දවස්වල ඔබ ගීත රචකයෙක්, ඔබේ ගීත ජනප්‍රිය වෙලා තියෙනවා. එතකොට ඔබත් යම් යම් ගීත රචකනාවේ අයිතිය වෙනුවෙන් සමහර විට ඔබත් යම් යම් සංවිධානවලට බැඳිලා ඉන්නට පුළුවන්. මේ දවස්වල ලොකු හාහෝවක් යනවනේ මේ අයිතිය පිළිබඳ, ගීතයේ අයිති පිළිබඳ කතාවක්. ඒ ගැන සමන්ට මොකද හිතෙන්නේ?
1: ඇත්තම ජගත් අය මේ සිදුවෙන සිදුවීම් දිහා බලන් හිටපුහම ඇත්තරම අපිට ගොඩක් කියන්නේ එක්තරා විදියකින් දුකකුත් ඇති වෙනවා. තවත් පැත්තකින් ඒ කියන්නේ අපි බලන් හිටපු බොහෝම ප්‍රතිරූප සමහර වෙලාවට නිකන් බිඳ වැටෙන ස්වභාවයක් කියන්නේ රසික ජනතාවට තේරෙනවා. ඒ කියන්නේ මේ වගේ දේවල් මං හිතන්නේ ඉතාමත්ම සංයමයෙන් නීත්‍යානුකූලව සහ එහිට තියෙන ඒ නිසි අවබෝධය ඇතුව ඒ වගේ දේවල් निराකරණය කරන්න ඕන කියන මතයක තමයි මම ඉන්නේ. ඉතින් ඇත්තම සමහර වෙලාවට ඒ අයිතින් වෙනුවෙන් ඉදිරිපත් වෙන අයව ඇත්තම ඔවුන් සියලු දෙනා වෙනුවෙන්ම තමයි බොහෝ විට ඔවුන් ඉදිරිපත් වෙන්නේ. නමුත් ඒෙහිදී ඇත්තම ඔවුන්ට සිදුවන අගතිගාමී තත්ත්වයන් සහ මිනිස්සු තුළ ඔවුන් ගැන තිබුණු කියන්නේ ඔවුන් වැරදි විදිහට තේරුම් ගන්න දේවල් මේ ආදි වශයෙන් මේක ඇත්තම හිතාගන්න බැරි තරම් තත්ත්වයකට අද යොමු වෙලා තියෙනවා. ඉතින් අපි ගීත රචකයෝ විදිහට ඇත්තම ඒ කියන්නේ එහි කියන්නේ දැන් අපි සමහර වෙලාවල් වලට අපේ ගීතයක් පවා මම හිතන්නේ ප්‍රචාර කරන්න බැරි තත්ත්ව සමහර ලාවට කියන්නේ පත් වෙලා තිනවා. ඒ කියන්නේ දැන් මම හිතන්නේ ජගත් අයියත් ගීත රසිකෙක් විදිහට මම හිතනවා ඔබත් ඒට අත්විඳලා ඇති. ඔබම ගීතයක් ඔබට ඔබේ YouTube නාලිකාවක හෝ ගුවන් විදුලියක සමහර ලාවට ඒක ප්‍රචාර කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිනවා බොහෝ අයට. ඉතින් ඒක හේතුව විදිහට ඒ කියන්නේ ගීතේ අයිතිය දේශන පද රසිකයාට සහ සංගීතඥයාට තමයි ඒක ලෝක තියෙන සම්මතයේ විදිහට ඒකේ අයිතිය තියෙන්නේ. ඒ වගේම ගායකයාට ඒකේ පර්ෆෝමන්ස් රයිට් ඒ කියන්නේ ඔහුට ඒක ඉදිරිපත් කරන්න තියෙන අයිතිය තියෙනවා. ඉතින් මේක හරියාකාරව මම දන්නේ ඒ කියන්නේ ඒක ලෝකයේ තියෙන සම්මතෙන් පිටට ගිහිල්ලා ශ්‍රී ලංකාවේ ඒ සම්බන්ධයෙන් වෙනම නීතියක් සම්මත කරගත යුතුයි කියන තැන බොහෝ මම හිතන්නේ ගායිකාවන් ඉදිරිපත් වෙලා ඕන් ඒ වගේ අරගලයක් රැගෙන යනවා. අනිත් පැත්තෙන් නිර්මාණකරුවා සහ සංගීතඥයා ඔවුන්ට අපු භාග්‍ය හිමි යුතුයි කියන ලෝක සම්මතය අනුව ලැබිය යුතුයි කියන තැන ඉන්නවා. ඉතින් මේක කොයිතරම් දුරට කොයිතාක් ඉස්සරහට මේක යනවද කියන එක ඉතින් අතර ප්‍රශ්නයක් ජගතය.
0: ඔව් ඇත්තටම අර සමන් කිව්වා වගේ මේ පිළිබඳව විවිධ අදහස් තියෙනවා. ඉතින් අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා. හැබැයි මට හිතෙන එක දෙයක් තියෙනවා. මේ ප්‍රශ්න අනවශ්‍ය ලෙස දුර දිගට යාම එච්චර ප්‍රසන්න දෙයක් නෙමෙයි, බලන් ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ගීතේ අයිතිය අපේයි කියලා රණ්ඩු කරගන්න, ගහබැන ගන්න තත්ත්වයට යන්නට අවශ්‍ය නැහැ කියලා මට හිතෙනවා. මොකද මේක සුන්දර කලාවක්. අපි මේ කලාවේ සුන්දරත්වය රැක ගන්නට ඕනි. මං හිතන්නේ සමන්
1: අනිවාර්යයෙන්ම ජගත්තා. ඒක තමයි මම හිතන්නේ. මොකද අර කලාකරුවෝ කොයිතරම් සංවේදීද, ඔවුන් කොයිතරම් කියන්නේ බැඳියාවකින් කලාවට ප්‍රගමනය සඳහා ඔවුන් කොයිතරම් කටයුතු කරාද කියන එක අපි ඉතිහාසය පුරා දකිනවා. ඉතින් ඒ තිබ්බ ඒ සුන්දරතාවය ඉතින් අර මම හිතන්නේ මහජනතාව ඉස්සරහට ඇවිල්ලා ඒ තමන්ගේ ඒ ප්‍රතිරූපයන්, ඒ කියන්නේ මේ මිනිස්සු හදාගත් ආදරෙන් හදාගත්ත ප්‍රතිරූපයන්, ඒවා කඩාවැටෙන එක තමයි අතරම මේ දවස්වල අපිට දකින්න හම් වෙන්නේ. ඉතින් ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි, ක්ෂේත්‍රයටත් හොඳ දෙයක් නෙවෙයි, ඒ වගේම ඒ අයටත් හොඳ දෙයක් නෙවෙයි. ඉතින් ඒ වගේ ඉතාම කනගාටුදායක තත්ත්වයක් තමයි මේ දවස්වල ඉඳගත් අය මේ මාධ්‍ය බලපුවහම මේවා පරිශීලනය කරනකොට, අපි ඇහෙන දේවල් වලට මිනිස්සුත් එක්ක කතා කරනකොට, ඉතින් අර ඉතින් ඒ தത്വෙට අපි ආ යුතුද කියන තේ ඇත්තරම
0: වෙන ප්‍රශ්නයක් අපි ඉස්සරහා තියෙනවා. ඇත්තටම මේ ගැන අපි නිතර කතා බහ කරලා තිනවා සමන් සමග. අපිත් ඇත්තටම සමන්ගේ අදහස් සමග මම එකතු වෙනවා. මොකද මේවා කලබල කරගන්නට ඕනේ දේවල් නෙමෙයි කියලා. අපි හැරෙමු සමන් දිහාට මේ කතාවෙන් පොඩ්ඩකට. සමන් ගීත රචනයට නැත්තම් මේ කවි ලියන්නට පෙළඹෙන්නේ මං හිතන්නේ ඔබේ විශ්වවිද්‍යාල ජීවිතේනොත් එහාදි කියලායි මට මතක ඇටියට. මම නිවැරදිද?
1: ඔව් ජගත්. ඇත්තරම කියන්නේ පාසල් යන කාලේ ඉඳලම විශේෂ මට පොඩි කියන්නේ පසුබිමක් තිබුණා. මගේ අම්මයි තාත්තයි දෙන්නම කවි ලියුවා පුවත්පත්වලට. ඉතින් ඒගොල්ලෝ බොහෝ කාලයක් තිස්සේ ඒ නිර්මාණ කටයුතු යෙදිලා හිටියා. ඉතින් ඒ වගේම කෙදරත් මං හිතන්නේ කියන්නේ පුස්තකාලයක් වගේ, හැම කලාගාරයක් වගේ පැත්තකට. මොකද මගේ තාත්තා මේ ගිරාගම සෞන්දර්ය මේ ගුරු පුහුණු විද්‍යාලයේ චිත්‍ර සම්බන්ධව කතිකාචාර්යවරයෙක් විදිහට හිටියේ. ඒ වගේම ගෙදර කලායතනයක් මේ පවත්වාගෙන ගියා. ඉතින් ඒ මේ ඒ වගේම අම්මත් චිත්‍ර කර්මයට කියන යත් ඒ පැත්තේ හිටියා. ඉතින් හැම වෙලෙම අපිට ඒ අත්දැකීම, ඒ හැම දෙයක්ම හොඳ පොතපත පරිශීලනය කරන්න, ඒ වගේම හොඳ මේ සාහිත්‍ය ගැන කතා බහ ගෙදර ඇති වෙනවා. ඉතින් මේවා තුළින් කියන්නේ හොඳ අපිට පන්නරයක් ලැබුණා. ඒ වගේම ඊට පස්සේ පාසල් අවදීදී නේවාසිකාගාරයේදී මහනුවර ධර්ම විද්‍යාලයේ මම ගෙන ගත්තේ. ඉතින් එහිදී ඒ අපිටත් ඒ වගේ හොඳ ගුරුවරු, හොඳ සාහිත්‍ය අපිට සිංහල ඒ වගේ දේවල් හොඳට කියලා දෙන්න, පරිශීලනය කරන්න, හොඳ පත පොත අපිට අඳුරලා දෙන්න, ඒ වගේ අපිට හොඳ පසුබිමක් ඇතරම තිබුණ ගත්තා. ඉතින් ඒව හරහා තමයි ටික ටික අපිත් ලියන්න පෙළඹුණා. ඒ වගේම ඒ දවස්වල ඉතින් ඇතරම පුවත්පත් ගත්තා. පුවත්පතක කවි පිටුව කියලා කියන්නේ ඒක පුදුම සුන්දර තැනක්. එතන ඒ වගේ දේවල් කියන්නේ ඒවා පරිශීලනය කරන්න, ඒවා බලන්න, ඉතින් ඒවා රස විඳින්න, ඒ වගේම එදා ගුවන් විදුලිය කියන්නේ ඉතාම අඩු ගුවන් විදුලි නාලිකා එකක් දෙකක් තුනක් තමයි තිබුණේ. නමුත් ඒවෙන් අපිට ඉතාමත්ම හොඳ දේවල් අහන්න, රස විඳින්න, ඉතින් හොඳ පරිසරයක් අපිට හැම පැත්තෙම ලැබුණා ජගත්තා. ඉතින් මේවත් එක්ක තමයි ටික ටික පාසල් වියේදී, ඒ වගේම ඊට පස්සේ ඉෆෙදයට ආවට පස්සේ හිදී ඒ වගේ තමයි ඉතින් ටික ටික. නමුත් පසු කාලනව මම බැංකු කරුවෙක් විදිහට සම්පත් බැංකුවය, පෑනේශ බැංකුව වගේ අවුරුදු 20ක වගේ කාලයක් මම වැඩ කරගෙන, එහිදී නම් අර සම්පූර්ණ කාර්ය බහුලත්වය නිසා මේ නිර්මාණ වලින් බොහෝ ඈත්ලා ඉඳලා ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ තමයි මම හිතන්නේ ලැබුණ හොඳම විවේකය මට හම්බුනේ. ඒ කියන්නේ පළවෙනි දවසේ රැකියා ස්ථානයට ගිහිල්ලා පහට හරියටම නැගිටලා යන්න කිව්වට පස්සේ ඇත්තටම හිතා ගන්න මොකද ජීවිතේ කවදාවත් එහෙම වෙලා නැහැ. මොකද ලංකාවේදී අති කාර්ය බහුල තත්ත්වයක් යටතේ මේ වැඩ කටයුතු කරලා ඉතින් මෙහෙදී හම්බුනේ විවේකයක් එක්ක තමයි නැවත නිර්මාණකරණයට අවස්ථාව හම්බ වුණේ.
0: අර සමන් දෙමාපියන් ගැන කිව්වා. අපි කැමති ඔවුන්ගේ නම් දැනගන්නට.
1: තාත්තා කේ කුලරත්න කියලා තමයි ඔහු හඳුනගන්නේ. ඒ වගේම අම්මා බීඑස්ටි කුලරත්න කියන නමින් තමයි ඇප් විදුහල්පතිනියක් විදිහට සෑහෙන කාලයක් මේ ක්ෂේත්‍රයේ වැඩ කළා. ඉතින් බොහෝ දරුවන්ගේ අස්පාද පුදින්නෙක් විදිහට ඉතින් ඒ මතකය මගේ සදාරඟල තියෙනවා.
0: සමන්ගේ ගම කොයිද?
1: මගේ මුල් ගම වෙන්නේ මාවනැල්ල. මාවනැල්ලෙන් රඹුක්කන පාරේ සතක්මක් ගියාට පස්සේ උඩුමහන කියලා ගම රන්දිවල හන්දෙන් උඩුමහන කියන ගමට තමයි යන්නේ. ඉතින් උඩුමහන තමයි අපේ ඒ ගම් ප්‍රදේශය.
0: මං හිතන්නේ ඒක බොහොම සුන්දර ප්‍රදේශයක්.
1: ඒක ඇත්තම ජගත්තය මේ පොඩි කාලේ අපි කියන්නේ ගෙදර ඉඳන් මාවනැල්ල තමයි අපේ මුල් නගරය. ඒ නගරයට ඉඳ හැතැම් එක අමාරක් දෙයක් තියෙන. ඒක අපි පයින්ම තමයි මේ අපි ගොඩක් කාලාට යන්නේ. ඉතින් ඒ අනතුරට වෙල් මැදින් කැලවල් මැදින් කැල මේ ප්‍රහන හරිම ලස්සන සුන්දර ගමන් මාර්ග තියෙන්නේ. එක පැත්තෙන් මාවය පැත්ත මයින් වෙන එක පැත්තකට. ඉතින් මෙහෙම ඉතාම සුන්දර පරිසරයක් තමයි අපිට තිබුණේ.
0: ඒ සුන්දර පරිසරයෙන් ලැබිච්ච ආභාෂය මං හිතන්නේ සමන්ගේ නිර්මාණ තුළටත් අපි නොදැනීම කාන්දු වෙලා තියෙනවා කියලා හිතෙනවා. සමන්ගේ ගීතයක් පළවෙනි වතාවට පටිගත වුණේ කවදද, කොහොමද, කවුද ඒක ගායනා කළේ?
1: මුල්ම ගීතය පටිගත වෙන්නේ ජගත් අය 2013 වර්ෂයේ. ඒක කුරහන් මල් පිපිලා කියලා TM ජයරත්නයන් තමයි ඒක ගායනා කළේ. ඒ වගේම ඉන්ද්‍රජිත් මෙරිහානයන් තමයි ඒකට සංගීතය සැපුවේ. ඒක තමයි මගේ පළවෙනිම ගීතය.
0: ඔව්. එදා මෙදා තුර මං හිතන්නේ ඔබ ගීත විශාල ගණනක් ලියා තිබෙනවා මේ වෙන විට.
1: ඔව් ජගත්. ඇතර මම දැන් මේ දවස්වල මගේ ගීත ඇතුළත් කරලා මේ පොතක් කියන කෘතියක් විදිහට ඉදිරියට දක්වන්න කටයුතු සලස්සමින් යනවා. ඉතින් ඒකේ මගේ පටිගත වුණ ගීත 70ක ප්‍රමාණයක් ඇතුළත් කරලා තියෙනවා ජගත් අයියා.
0: ආ නත්සන්දසයි. ඉතින් මේ සාකච්ඡාව යන අතරේ අපේ මෙහියුම් මැදිරියේ මෙහියුම් භාරව ඉන්නවා රංජිත් වීරසිංහ සහෝදරයා. ඔහු සූදානම් ඔබේ ගීතයකුත් වාදනය කරන්න මේ සාකච්ඡාව මැදදී.
1: හොඳයි අපි

0: ඉතින් සමන් ඔන්න ගීතයේ කොටසක් අපි වාදනය කළා. අපි බලමු තව ගීතයක් අපිට වාදනය කරන්න පුළුවන් මේ සාකච්ඡාව යන අතරෙදී. දැන් ඔබ කිව්වා ඔබේ ගී පොතක් නිකුත් වෙන්නට සූදානමින් තිබෙනවා. ඔබේ ගීත රචනා 70ක් පමණ ඇතුළත් වෙච්ච. එතකොට මේ අපි දන්නවා ඔබ ඊට වඩා විශාල ප්‍රමාණයක් ගීත ලියලා තිබෙන බව. මේ ගී පොතේ නම මොකද්ද?
1: මේක මේ නම් කරලා තියෙන්නේ නැවුම් සඳ ඇවිදින් කියලා.
0: නැවුම් සඳ ඇවිදින්. එතකොට මේ නැවුම් සඳ ඇවිදින් මෙල්බර්න් නුවරට මේ සඳ පායන්නේ කවද්ද? තාම තීරණයක් කර තිබෙනවද?
1: චකතේ අතරම එන වර්ෂයේ මගේ හිතාගෙන ඉන්නවා මගේම ගීත ඇතුළත් කියන මගේ ගීත සංකල්පනා සහිතව ප්‍රසංගයක්කට සූදානම් වෙනවා. ඉතින් ඒකත් එක්කම තමයි මේ පොතත් ජනගත කරන්න සූදානමක් තියෙන්නේ ජගතය.
0: ඔව්, ඇත්තටම ඒ පොතට ඇතුළත් වෙච්ච ගීත සහ ඇතුළත් නොවන ගීත විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපි දන්නවා මම කලිනුත් කිව්වා වගේ මේ ගීත අතරින් ඔබට දැනෙන සුවිශේෂ වූ ගීත තිබෙනවද? ගීතයක් තියෙනවා මේක වැරදි ප්‍රශ්නයක් කියලා මම දන්නවා. නිර්මාණකාරයෙකුට හැම ගීතයක්ම හැම නිර්මාණයක්ම දරුවෙක් වගේ කොයි දරුවද වඩා හොඳ කියලා අහන එක වැරදි තමයි. ඒ වුණත් සමහර වෙලාවට අපට හිතෙනවා මෙන්න මේක මගේ අතින් හොඳට කෙරුණ කියලා තෘප්තියක් ඇති වෙන තැනක් තියෙනවා. එහෙම තැන් තියෙනවද?
1: ඒකතේ වගේ ගීත කීපයක් තියෙනවා. එයින් මේ ආදර හසනක් කියලා අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන ගීතයක් තියෙනවා. ඒක ගොඩක් සුවිශේෂ මගේම තැනේ ගීතේ සරසවි කාලෙදී සුන සදීවමක් කලලා මම ලියපු ගීතයක්. ඉතින් ඒ වගේම මම කියන්නේ අපේ වික්ටර් නායක මහත්මයා ගායනා කරපු ගීතයක් තියෙනවා සීකිරේ බිතසිතුවම් අතරේ කියලා. ඉතින් ඒ වගේ ටිකක් ඒ වගේම මගේ පියා ගැන මම ලියපු ගීතයක් තියෙනවා පෞරක්ෂේ කියලා සුනිල් එදිරිසිංහයන් ගායනා කරන. ඉතින් මේ වගේ ගීත කීපයක් සුවිශේෂ ගීතේ දීලත් තියෙනවා ජගත්තය.
0: ඔබේ ගීත ගායනා කර ගායක ගායිකාවන් මතක් කරන්නට පුළුවන්ද ඔබට? මං හිතන්නේ විශාල ගන්න විශාල පිරිසක් ඉන්නවා. පුළුවන් තරමක් මතක් කරමු අපි.
1: ජගත්තේ ටීඑම් ජරත් මහත්මයා වගේම ආචාර්ය නන්දා මාල්නිය, ආචාර්ය වික්ටර් අත්නායකයන්, දීපිකා ප්‍රියදර්ශනී පිරිස් මහත්මිය, සනත් නන්දසිරි මහත්මයා, ඉන්ද්‍ර ජයගොඩි මහත්මයා, ඒ වගේම අමරසිරි පිරිස් මහත්මයා, සොයිල් එදිරිසිංහ මහත්මයා, ඒ වගේම දුමල් වර්ණකුල සූර්ය, ඒ වගේම කරුණරත්න තිවුල්ගනේ මහත්මයා, ඒ වගේම නිරෝෂා විරාජිනී, දයන් විතරණ, ඒ වගේම මරිසෙල් ගුණතිලක, අපේ චන්දන ලියනාරච්චි, නාමල් උඩුග මහත්මයා, මේ ආදී බොහෝ දෙනෙක්
0: ඇතරම සමන්ව අපට බොහෝ විට ඉස්සර හමු වෙනවා නිවේදකයෙක් කැටියට, පූරකයෙක් කැටියට, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් කැටියට ප්‍රසංග වේදිකාවේදී. බොහොම කාලෙකින් අපි ඔබව ප්‍රසංග වේදිකාවේ දැක්කේ නෑ සමන්.
1: ඇත්තම ජගත්තය දැන් ටික කියන්නේ කාලෙක ඉඳලා මම තවත් දේවල් වලට මේ විශේෂයෙන්ම ඇත්තම ඔබ තමයි මාව එතනට යොමු කරේ. ඔබ පල කරපු මුහුණු පොතේ පල කරපු චිත්‍රයක් ඉතාම දර්ශනීය චිත්‍රයක් දැකලා මම දවසක් මම ඔබට කතා කරා. ජගතය කොහොමද මේ වගේ ලස්සනට කියන්නේ මේ චිත්‍ර කර්මය කරන්නේ? ඉතින් හරිම ලස්සනයි මේ මගේ ආසාවක් කියලා. නමුත් මම කවදාවත් ඒ වගේ මගේ තාත්තා කියන්නේ චිත්‍ර මේ උගන්වුවත් මට ඒ අවස්ථාව මේ ලැබිලා කිය මම ලබා ගන්න උත්සාහ කරෙත් නෑ. ඔහු මට ලබා දෙන්න මොකද ඔබ දන්නවා ඒ කාලේ කියන්නේ ඔවුන් කියන්නේ සාමාන්‍ය චිත්‍ර නැටුම් සංගීත වගේ දේවල් කරලා විශේෂයෙන් කියන්නේ ඉදිරියක් නැහැ කියන කියන්නේ ඒ තරම් කලාව අතින් කෙනෙකුට ඉදිරියට තියෙන තන ඒගොල්ල දැනගෙන හිටියා එහෙම දොරක් යන්න බැහැ කියලා. ඒ නිසා වුන් අපිව ඒකට යොමු කරේ නැහැ අත්‍තරම. පුළුවන් තරම් අපිව අධ්‍යාපනය සඳහා අපිට රුකුල් දීමක් කරා මිසක් අර සෞන්දර්ය විශේෂයෙන්ම ඒක අපිට ඒ පැත්තෙන් ඉදිරියට යන්න අපිට හැකියාවක් අවශ්‍ය මේ දියුණුවක් ලබා දෙන්න වුන් උත්සාහ කරේ නැහැ. ඉතින් මට හිතුණා මටත් යම් කිසි දෙයක මේ වගේ නිර්මාණයක් කයෙදින්ද හැකියාවක් තියෙනවා නම් හොඳයි කියලා. ඉතින් එහෙදී ඔබ මට මඟ පෙන්නවා විශේෂම අපි වසන්ත ශ්‍රීනාත් කුල්කුල්සෝරිය කියන අතිශිෂ්ට ශිල්ප චිත්‍ර ශිල්පියා ගේ අසුර අපිට ලබා දෙන්න. ඒ වගේම ඔහුගෙන් අපිට යම් සිගුරුහරුකමක් ලබාගෙන චිත්‍රයක් වඳින්න හැකියාව ලබා ගන්න. ඉතින් ඒ වගේ පැතිවලට මම යොමු වුණා. ඉතින් එතෙන්දී ඒ වගේ තවත් කියන්නේ මගේ හිතේ තිබුණු කරන්න බැරි වුණ දේවල් විශේෂයෙන්ම මේ කියන්නේ මේ ලැටින් ඩාන්සින් කියන්නේ ඒ පැත්ත. ඒ වගේ අර අපිට කියන්නේ ජීවිතේ ලබා ගන්න බැරි වුණ පැති ගැන වැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍ය නිසා මම අර ඒ වගේ දේවල්ට වැඩි කාලයක් කැප කරන්න උඩා සකත. ඉතින් ඒ නිසා තමයි අර වගේ දේවල් වලින් පොඩ්ඩක් බැහැර වෙලා තව වෙනත් අපිට ජීවිතේ ලබා ගන්න බැරි වුණු නිම්බල්ලු පුළු කරගන්න පොඩ්ඩක් වෙහෙසීමකට වෙන්නේ.
0: අර චිත්‍ර ශිල්පියෙක් වීමේ ගමන් මග නිසා වෙනත් දක්ෂකම් යට ගියාද එහෙම නැත්නම් ඒවට ඔබ කියන්නේ අවස්ථාවක් නැති වුණා කියලා ඉඩක් නැති වුණා කියලා?
1: මම වැඩි එතන ඒවට තියෙන ඒ ඉඩ කඩම මේ අනිත් දේවල් වලටත් පොඩක් යොමු කරලා අර එතන අවශ්‍යතාවය අනුව ඉල්ලීමක් තියෙනොත් ඒ වගේ දේවල් මම කරලා දෙනවා. ඒ නිවැරදි කටයුත්තක් වුණත් ඉතින් ඒ කියන්නේ අපිට පන්සල් ආශ්‍රිතව එතකොට අනිකුත් අපේ සමාජයේ අනිත් තියෙන සංගධාන හරහා යම් කිසි ඉල්ලීමක් ලැබුණොත් ඒ වගේ කටයුතු වලට අනිවාර්යයෙන්ම එකතු වෙනවා. නමුත් අර ඒ පස්සෙන්ම ගිහිල්ලා ඒ වගේ අවස්ථා ලබාගෙන ඉදිරියට යන්න මම එතර පෙළඹුණේ නැහැ මේ කාලේ ඉඳගත්තේ.
0: හොඳයි. එතකොට දැන් ඔබ චිත්‍ර ශිල්පියෙක් වශයෙන් යම් කිසි නමක් දිනා ගනිමින් ඉන්න බව අපට පේනවා. ඔබ විශේෂිත වූ කලා අංග රසකම නිරත වෙලා ඉන්නවා. මේ සියල්ලට ඔබ කොහොමද කාලය සොයාගන්නේ? ඔබ රැකියාවක නිරත වෙලා ඉන්නවා. ඒ අතරේ ඔබ ඉතා විශාල ලෙස විදේශ සංචාරවලත් යෙදෙනවා. මේ සියල්ල කොහොමද කලමනාකරණය කරගන්නේ?
1: අතරම සැකත්තය අර මේ කියන්නේ එකම දෙයකට බැඳෙන්නේ නැතුව ඒ කියන්නේ දැන් අපි එක කාර්යයකට වැඩි අවධානයක් යොමු කරොත් අපිට ඒකට යොදන කාලය සමය හැමදෙයක්ම ඒකට වැඩියෙන් ඒ කියන්නේ යන්නේක වළක්කගෙන හැමදේටම කාලය බෙදාගෙන වෙන් කරගෙන ඒ සියලුම කටයුතු ඒ කියන්නේ යම් තාක් දුරට සමහරට අපිට ඒක ප්‍රවීණත්වයක් ලබන්න ගොඩාක් බොහෝ වෙහෙස වෙන්න තියෙන කාලය ඒ මට්ටමේම යොදන්න නැතුව නමුත් බොහෝ දේවල් ඒ කාලය ඇතුළ කරගන්න ඒ කියන්නේ ඒ හැම දෙයක්ම අත්විඳින්න ඒව දකින්න රස විඳින්න ඉතින් ඒ වගේ හැම පැත්තක්ම විශේෂයෙන්ම හොඳ කොටක් පොතක් කියවන්න ඒ වගේම හොඳ සංගීතය මේ වින්දනය කරන්න ඒ වගේම හොඳ නාට්‍යයක් මේ බලන්න ඉතින් ඒ අතරතුරේ සංචාරයේ යෙදিলা තව අපි නොදකපු දේවල් අපි නොවිඳපු දේවල් ඒ වගේ දේවල් ඉතින් මේ හැම දෙයක්ම අපේ ජීවිතේට ලං කරගත්තා මම හිතන්නේ තියෙන කාලෙන් මේ හැම දෙයක්ම අපිට රැකියාවටත් උපරිම මේ තැන දීලා ඒ මොකද හැම දෙයක්ම අපි එතනින් තමයි ඒ අපේ ආර්ථික ශක්තිය ඒ වගේම අපිට කියන්නේ දිනේ කටයුතු හරි ආකාරව ඉස්ස කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය හැමදේම අපි තනින් ලබාගෙන ඊට පස්සේ ඉතුරු විවේක කාලය තුළ අපි අර සියලු දේවල්ම සමබරව කරන්න තමයි ඉතින් උත්සාහ කරන්නේ කියලා.
0: මේ ගමනට ඔබේ බිරිඳගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
1: ඇත්තරම ජගත්තා ඉතින් මේ ගම්මන්න කියන්නේ පොඩ්ඩක්වත් දුරට යන්න බැරි වෙනවා ඒ කියන්නේ ඇයිගින් ඒ අවශ්‍ය දිරිය ලැබෙන්නේ නැත්තම් ඉතින් මගේ බිරිඳ එයත් නීති ලංකාවේ නීතිවරයක් විදිහට තමයි කටයුතු කරේ ඊට පස්සේ මේ රටාවට පස්සේ මෙහිදී කන්වෙන්සින් කියන කියන්නේ අපි දේපලක් මිලදී ගැනීමේදී හෝ විකිණීමේදී කටයුතු කරන පාර්ශ්වයක් විදිහට ඇය හැදීම මේ ව්‍යාපාරයක් ලෙසට ඒ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ ගාම මගේ කටයුතු හැම දෙයකටම ඉතාම අවශ්‍ය හැම දැනදිම දිරිය දෙමින් සෙවනැල්ලක් වගේදින් පිටිපසෙන් දෙමින් මේ කටයුතු හැම දෙයකටම ඇය ඉතාමත්ම හොඳ සහයෝගයක් ලබා දෙනවා. ඇය නමින් කිව්වත් කුමුදිනි ලද්දුල හෙට්ටි. ඉතින් ඇයව මේ අවස්ථාව විශේෂයෙන්ම මගේ ගෞරව සහිතව මම ඇයව මතක් කරනවා.
0: ඇත්තටම ඇයත් ගායිකාවක්.
1: මම හිතන්නේ ඉතාමත්ම කියන්නේ ඉතාම හොඳින්
0: ගීත ගායනා කරන්න පුළුවන් නේද?
1: ගීත ගායනා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒක.
0: මොකද අපි බොහෝ තැන්වල ඇය ගීත ගායනා කරනවා දැකලා තිනවා. ඇයි ඔබේ බිරිඳට ගීතයක් ලිව්වේ නැත්තේ කියලා මම හැමතිස්සෙම ඔබෙන් අහලා තිනවා.
1: ඇත්තටම චකතය ඇයට මේ ගීතයක් මේ ලියලා ඒක මේ මියුසික් එකක් එකක් කරලා තියෙනවා. නමුත් ඇයට අවස්ථාවක් තාම හමුුන්නේ ඒක මේ හරියාකාරව කියන්නේ වොයිස් කරලා ඒක ගීතයක් විදිහට එළියට ගන්න ඇයට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් ඉදිරියේදී ඒකත් සිදු වෙයි.
0: ඇතරම සමන් ගැන ලියවෙච්ච ලිපි අපි ලංකාවේ පුවත්පත්වල හිටන් කියවලා තියෙනවා. ඔබේ ගීත ගැන ලංකාවේ පුවත්පත්වල කතා කරනවා අපි දැකලා තියෙනවා. මට මෙල්බන් නගරයේදී විවිධාකාර වූ අය හමු වෙනවා. ඒ ඇයට මේ ජීවිතය පිළිබඳව මෙහි ගෙවන ජීවිතය පිළිබඳව විවිධ අදහස් තියෙනවා. සමහර අය තෘප්තිමත්, සමහර අය තෘප්තිමත් නැහැ. ඒ ගැන විවිධ අදහස් තියෙනවා. නමුත් මම දන්නවා සමන් ඉතා තෘප්තිමත් ජීවිතයක් ගෙවන කෙනෙක් කියලා. ඒ ගැන පුංචි වචනයක් කියමුද අද අපේ සාකච්ඡාව හමාර කරන්නට කලින්?
1: එපරමිතගතය දැන් ගොඩක් දෙනෙක් කතා කරාම බොහෝ අය කියන්නේ කනර ලංකාවේදී තිබුණ ජීවිතය එහෙම නැත්නම් එහෙදී තිබුණ ඒ සමාජයට ඒගොල්ලො නිදහස් ජීවිතය කියලා කියනවා. සමාජයට ඒ කියන්නේ හැම දෙයක්ම හැම පැත්තක්ම ඒගලන්ට එහෙදී ලබා ගන්න පුළුවන් වුණාට මේ රටවිල ඒ කියන්නේ තනි වුණා එහෙම නැත්නම් තනියක් දැනෙන්නේ මේකදී අපිට මකන අවශ්‍ය මිතුරු සමාජය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඥාතීන් වෙන්න පුළුවන් ඒ වගේ ඒ සම්පත් ඒගලන්ට නැහැ කියන එතන හැම්බෙලිම ලංකාවට නැවත ආ යුතු එහෙම නැත්නම් ලංකාවේ ජීවත් විය යුතුයි කියන දෙගිඩියාවෙන් කියන්නේ තමයි ගොඩක් දෙනෙක් කියන්නේ දෙපැත්තෙම පය තියාගෙන ඉන්නේ. නමුත් ඇත්තටම මම දැන් තීරණයක් ගත්තානම් මම ඒ රටින් මෙදිලා මේ රටට එන්න එතනදී අපි නැවත ඒ කියන්නේ ආපහු ඒ රටේ ජීවත් වෙනවද මේ රටේ ජීවත් වෙනවද කියන එක දෙකි ඒ කියන්නේ එහෙම තියාගන්න නැතු මම ඒ කියන්නේ ලැබුණ අවස්ථාව ඉතාම හොඳින් ගත කරන්න අවශ්‍යයි කියන හැඟීම තමයි මට තියෙන්නේ. මොකද අලුත් අත්දැකීමක් අලුත් රටක් අලුත් පරිසරයක් ඉතින් මේ හැම අලුත් උනාට එතකොට අපි ඒක කොයිතරම් ඒ කියන්නේ අත්විඳිනවද කොච්චර අපි මේ බාර ගන්නවද අපේ ජීවිතේට මේ දේවල් ලං කර ගන්නවද කියන එක මත මෙහෙදී අපිට ලබන්න පුළුවන් හැම දෙයක්ම මම හිතනවා අත්විඳින්න හදන එක තමයි මම කරන්නේ. ඒ කියන්නේ හැම පැත්තෙම අපිට ජීවිතේට ගන්න පුළුවන් දේවල් ලං කරගෙන හොඳ දේවල් ලං කරගෙන ඒවා තවදුරටත් ඒ කියන්නේ අනිත් එක ඉතාම හොඳ මිතුරු කොටසක් අපි එකතු කරගෙන ඔවුන් කියන්නේ ළඟ ඉන්නකොට අපි ඒ රටේ ඉන්නවද මේ රටේ ඉන්නවද කියන එක එහෙම සුවිශේෂී කාරණයක් නෙවෙයි. ඒ කියන්නේ ඒ වගේම ඉතාම හොඳ මිතුරු සමාජයක් අපිට ඉන්නවා. ඒ වගේම ඕනෙම දෙයකදී අපිට උදව් කරන්න එහෙම නැත්නම් උපදෙසක් දෙන්න ඒ වගේ ඉතාම හොඳ කොටසක් ආශ්‍රය කරන අතරතුරේ ඒ වගේම මේ අපිට කියන්නේ යම් කිසි කාලයකදී අපිට අත්දකින්න අත්විඳින්න එහෙම නැත්නම් අපිට ළඟා කරගන්න බැරි වුණ අත්දැකීම් ළඟා කරගන්න තමයි මම ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ. ඉතින් ඒ වගේම මම හිතන්නේ හොඳ මේ පොත්පත් පරිශීලනය කරන අපි හේටියද මේ හේටියද කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හොඳ සංගීතයක් අඳින්න, හොඳ කලාකෘතියක් විඳින්න, ඒ වගේම හොඳ සංචාරය කරලා රටතට දැන හැඳිනගන්න ඒ හැම දෙයකටම මම හිතන්නේ ඉතාම හොඳ අවස්ථාවක් අපිට තියෙනවා. අනිත් එක විශේෂයෙන්ම විවේකයක් අතින් ගත්තොත් මම හිතන්නේ ලංකාවේ කවදාවත් නොලැබෙන විවේකයක් ඇත්තටම අපිට මේ රටේ තියෙනවා. ඉතින් ඒක කොයිතරම් හොඳින් පාවිච්චි කරලා අපිට ලබා ගන්න පුළුවන්, දැනුම වෙන්න පුළුවන්, අපිට රසවින්දනය වෙන්න පුළුවන්, ක්‍රීඩාව එහෙම නැත්නම් ශාරීරික සෞඛ්‍යය වෙන්න පුළුවන්, නිරෝගී භාවයට අවශ්‍ය දේවල් වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම අපිට ලබා ගන්න ඉතාමත්ම හොඳ මේ රටක් විදිහට තමයි ඉතින් අපිට ඔස්ට්‍රේලියාව අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ තියෙන දේවල් අපි උපරිම විදිහට පාවිච්චි කරලා අපි තවත් කෙනෙකුට උදව් කරලා ඒ වගේම හැම දෙයක්ම කියන්නේ හිත ඉතාමත්ම ශක්තිමත් හොඳින් නිරෝගීව පවත්වාගෙන යන්න තියෙන අවස්ථාව තමයි තගත්තා. ඉතින් මේ මම ගොඩක් කලාවට හිතන්නේ.
0: හොඳයි, මං හිතන්නේ අපි අසන්නන්ට හොඳ පණිවිඩයක් ලැබුණා. කොහොමද ජීවත් වෙන්නට ඕනේ, සුභවාදී ලෙස ජීවිතය ලෙස දෙස බලන්නේ කොහොමද කියන කාරණය. ඉතින් අද මේ සාකච්ඡාවට එකතු වීම පිළිබඳව සුවිශේෂී කලාකරු සමන් කුලරත්න ඔබට බොහොමත්ම ස්තුතියි.
1: එකපය ඔබටත් මේ අවස්ථාවට ලබා දීමට සම්බන්ධවත් ඒ වගේම අනිකුත් සියලු දෙනාටම මගේ ස්තුතිය මේ අවස්ථාවෙම පද කරන්න කැමතියි.
2: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
3: ස්ටේෂන් ස්පොන්සර්
4: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80%කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා, යෞන් කටයුතු වල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න නොමිලේ ලැබෙන TAFE එය සැබෑ කරයි. TAFE වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAFE ගැන සොයා බලන්න.
5: Authorized by the Victorian Government, Melbourne.
6: Station sponsor, The World at Night. On your local station, Plenty Valley FM.

0: ಎಮಕ್ ನೇ ಆರೆಲಿ
1: ಮೇಲಿ ಹಾಕುರು
0: ಓ ಮೇಲಿ ಹಾಕುರು ಈಕ ಮರ ರೇಂದರೆದಿ ದಮ್ಮೆ ರೇಂದ ಕರ್ಮಾಂತೆ ವೆಡಿಯ ದಕಿನ್ನಟತ್ ನೇ ವಗೇ ನೇದ ರಂಜಿತ್
1: ಗಾಲ್ಲಿ ಮನ್ ಈ ದವಸ್ವಲ ದನ್ನವ ಇಕ ಕಾಂತಾವಕ್ ಮಟ ಹರಿರಮ ನಮ ದನ್ನೇ ಅಹ ಅಹ ಬಹುಮ ಆಡಂಬರೆನ್ ಕಿನ ರಜಿನೆಟ ಮೇ ರೇಂದ ಮೇ 60ಕ್ ಗುತಲ ಯಾವುವ ಕೀಲಾ ಮಹಾರಾಜಿನೆಟ ಇತಿ ಏ ವಗೇ ಕರಪು විශාල කර්මාන්තයක් තියුණා ගාල්ලේ මේ රේන්ද
0: රේන්ද කර්ම
1: රේන්ද කර්මාන්තය හරීම විශාල ලොකු ලොකු කර්මාන්තයක් තියුණා දැන් නම් එහෙම නැහැ හැබැයි සංචාරකයන් උදෙසා තාමත් ඔය පොඩි පොඩි තැන්වල ඒ වගේ කෙරෙනවා නමුත් අර රේන්ද වලින් රෙදි ගොත ගොතණේක නැහැ ඉතින් එහෙම පේන තැනක් නැහැ ඉතින් මේ සින්දුවෙන් ඉතින් ඔක්කොම ගාල්ලේ දේවල් ටිකක්
0: කියන්නේ ඇත්තටම අර මට ඇත්තටම මතකයට ආවේ රේන්ද කතාව තමයි ඉස්සෙල්ලාම ඔළුවට ඉස්සර අපේ කාන්තාවන් අතරේ සිරිතක් තිබ්බා මේ තමන්ගේ ඇඳුම් වල වාටියට රේන්දයක් අල්ලන ඔබට මතකද මන් දන්නේ ඒ රේන්ද ගෙතපු රේන්ද ඒ රේන්ද ගෙතීමේ කර්මාන්තය තමයි ගාල්ල ප්‍රදේශයේ ලොකුවටම කෙරුණේ අර බීරලු වල යොදාගෙන
1: දෙවිදියක් තියෙනවා ඒ බීරලු වලින් කරන එක තමයි ටිකක් ලොකුවට ගොතන රේන්දේ අනිත් එක අර මේ කටු වලින්
0: ගොතන ක්‍රමයකුත් තිබුණා
1: ඔව් ඒක ටිකක් එච්චරම ලොකුවට නෑ පළලේ මම නෙමෙයි බීරලු එක ලොකු ලොකු දෙයක් කරන්න පුළුවන් ඒ බීරලු වලින්
0: ගන්න ඒතන ඒ කර්මාන්තයේ යන්තමින් හරි තාම රැකිලා තියෙනවා කියන එක අහනවත් මං හිතන්නේ මට ලොකු සතුටක් දැනෙනවා ඇත්තටම සංචාරකයන් උදෙසා හෝ මේක පවත්වාගෙන යන එක මං හිතන්නේ ලොකු දෙයක් මොකද මේ වගේ දෙයක් අභාවයට ගියොත් නැවතත් කවදාකවත් ගොඩනගන්න බැරි වෙනවා
1: මොකද ඒක පරම්පරාවෙන් පරම්පරාවට මේ දායාද කරන කලාවක්නේ එතකොට ඒක ප්‍රගුණ කරන්න ඕනේ එහෙම නැතු හැමෝටම කරන්න බෑ ඉතින් ඒ කලාව ඒ ඔය කලාව ඕකෙම අනිත් කලාවත් අපිට පේනවා නැති වෙලා කියලා තියෙනවා මේ පැදුරු පැදුරු වියන එක පං වර්ණ ගන්නවලා පං රටාත් එක්ක පැදුරු වියන එක ඉතින් ඒවත් දැන් මං හිතන්නේ නැහැ මේ විදිහට සිද්ධ වෙනවා කියලා
0: ලංකාවේ ඔව් අතරම පැදුරු වියන එක නම් ලංකාවේ පොහොව පළාත්වල ව්‍යාප්ත වෙලා තිබුණා අද කුඹුරුවල පං මං හිතන්නේ හොයාගන්නට අමාරුවක් තියෙනවා මං හිතන්නේ අර වල්පැලැටි නාශක පාවිච්චියෙන් පස්සේ මේවා හුඟක් මැරිලා ගිහිල්ලා මේ අමුද්‍රව්‍ය සොයා ගැනීම ප්‍රශ්නයක් මේ බොහෝ දෙනෙකුට තියෙනවා කියලා මං හිතනවා.
1: ඔව් ඒක නිසා ඉතින් අපේ අර පරණ කලාවන් නැති වෙලා යනවා ඉතින් ඔතන තියෙන ගැටලුව තියෙන මේ ආර්ථිකයත් එක්ක සම්බන්ධ වුණාම ජීවන වෘත්තියක් විදියට මේවා කරගෙන දැන් කරගෙන යන්න බෑනේ. ඒ සඳහා බොහෝ වෙලාවක් කාලයක් ගත වෙනවා. එතකොට ඒ කාලයත් එක්ක බැලුවාම මේ කලාවට වෙන් කරන කාලය ඉතින් ඔක මං හිතන්නේ ඔය ඔය කලාවට විතරක් නෙමෙයි බොහෝ කලාවල් වලටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ වෙන් කරන කාර්යය ආර්ථිකව පළදායිද කියන ප්‍රශ්නය මතුවෙච්ච ගමන්ම ඉතින් කලාකරුවෝ ඉතින් ටිකක් පසුබානවා ඉතින් ඒක සිද්ධ වෙන කාර්යයක්
0: නේද ඇත්තටම අර පැදුරු විවීම නැත්තම් රේන්ද ගෙතීම බීරලු ගෙතීම ඒවා ඒවා මං හිතන්නේ මේ ගෘහ කර්මාන්ත හැටියට පැවතිච්ච දේවල් වාණිජ වටිනාකම ගත්තාම වාණිජ වශයෙන් මේ යොදන කාලයට මේ යොදන ශ්‍රමයට නියම වටිනාකමක් ලැබෙන්නේ නැති වෙන්නට පුළුවන් නමුත් ඉතින් අර කොයි මොන මොන ක්‍රමෙන් හරි මේ කලා මේ කලා ක්ෂේත්‍ර දිගටම පවත්වාගෙන යන එක නම් ඉතාම වැදගත් කියලා මට හිතෙනවා.
1: ඔව් අපි පසුගිය ගිය සතියේත් කතා කරා මේ චන්දන තිලකරත්නයන්ගේ කතා ඔහුගේ කතා තියෙනවා මේ ඔහුගේ YouTube channel එකේ ඉතින් ඔහු අපට අවසර දීලා තියෙනවා මේ කතා ප්‍රචාරය කරන්න කියලා අපි අද තවත් කතාවක් අහමු කතාව කියන්නේ චන්දන තිලකරත්න
2: අපේ ලෝක ප්‍රකට ලේඛකයෙකුගේ කෙටි කතාවක් කෙටියෙන් විමසා බලමු. මේ ලේඛකයා ඔබ හොඳින් දන්නා ලියෝ ටෝල්ස්ටෝයි රුසියානු ලේඛකයෙක්. ඔහු වඩාත් ප්‍රසිද්ධ වුණේ ඔහුගේ දීර්ඝතම නව කතාව යුද්ධය හා සාමය නිසා. ඊළඟට ඇඩා කැරණිනා අනි දීර්ඝතම කතාව. මේ කතා දෙකම ලෝකේ පුරාම ඉතාම ප්‍රචලිත වුණා. විශේෂයෙන්ම යුද්ධය හා සාමය පිළිබඳව බොහෝ විචාරකයෙන් ඉතා ඉහලින් අගය කළා. ටෝල්ස්ටෝයිගේ හැම නිර්මාණයකම තිබෙන සුවිශේෂත්වය නිසා ඔහුගේ හැම නිර්මාණයක්ම ලෝකයේ පුරා විවිධ භාෂාවලට පරිවර්තනය වෙලා තිබෙනවා. ඊළඟට යථාර්ථවාදය හොවා දැක්වීමට ඉතාම ශූර ලේඛකෙක් විදිහට තමයි ටෝල්ස්ටෝයි හැඳින්වෙන්නේ. ඔහු උපන්නේ 1828 මියගේ 1910. දැන් අපි අද විමසා බලන්න යන කතාව කෙනෙකුට ඉඩම් කොච්චර ඕනෙද?

0: මේ කතාවේ අපූරු උපහාසාත්මක පණවිඩයක් ගැබී තිබෙන. කතාව ගෙතෙන්නේ සහෝදරයන් දෙදෙනෙක් වටා. එක් සහෝදරයක් වැඩිමහල් සහෝදරිය අක්කා ඇය ජීවත් වන්නේ නගරේ. ඇගේ කුස උපන් නැගෙනිය ඇය ජීවත් වන්නේ ගමේ. නගරේ ජීවත් වන අක්කා විවාහ වෙලා තිබෙන්නේ වෙළෙන්දෙක් සමග. නමුත් ගමේ ජීවත් වෙන නැගෙනිය සාමාන්‍ය ගැමියෙක් සමග, ගොවිතැන් කටයුතු කරන ගැමියෙක් සමග විවාහ වී තිබෙන්නේ. එක දවසක් මේ නැගෙනිය අක්කා බලන්න එනවා තමන්ගේ ස්වාමියත් එක්ක. ඉතින් අල්ලාප සල්ලාපෙන් පස්සේ මේ දෙන්න අතර වාදයක් ඇති වෙනවා, ගමද නගරේද වඩා හොඳ කියලා. එතකොට අක්ක කියනවා, උඹලා දුක් විඳිනවනේ මේ ගමට වෙලා. මඩගොඩේ එරීගෙන අඳින්න ඇඳුමක් නෑ, ඉනට වස්ත්‍රයක් නෑ, හැමදාම දුක් විඳිනවා, අවුබේ වේලෙනවා. එතකොට නංගි කියනවා, නැහැ මං කොහොමටවත් නගරේ ජීවිතයට කැමති නෑ. උඹලා කරන්නේ පාටි දානවා, නටනවා, කනවා, බොනවා, ජීවත් වෙනවා. ඊට අමතරව කන තරමක් කන්නේ වස. නමුත් ගමේ අපිට ඉතාම පිරිසිදු දේවල් ලැබෙනවා. දිනපතා අලුත් ආහාර ගන්න පුළුවන්. අපි පරිසරය සමග ජීවත් වෙනවා. මේ අදිය වශයෙන් මේ දෙන්න වාද කරන්න පටන් ගන්නවා. දැන් මේ වාදය ස්වාමි පුරුෂයින්ටත් ඇහෙනවා. ඇත්තටම අර නැගෙනිය කියන දේවල් වලට නැගෙනියගේ සැමිය, ඇගේ ඔහුගේ නම පාකම්, ඔහු ඉතාම කැමැත්තෙන් සවන් දීගෙන හිටියා. ඔහු මස්සිනාට කියනවා, ඇත්තටම ගමේ අපිට කිසිම දෙයක් නැහැ. එකම අඩුපාඩුවයි තියෙන්නේ, අපිට ඉඩම් මදි. මේ කතාව ඒ අසල හිටපු යක්ෂයෙකුට ඇහෙනවා. යක්ෂයා මෙහෙම කල්පනා කරනවා, උඹට ඉඩම්නේ මදි, හොඳයි මං ඒක බලා ගන්න. දැන් මේ දෙන්න අක්කයි නංගි එක ඇඳේ නිදා ගන්නවා වාද කර කර. කොහොම හරි පහුවදා මේකළු අපහු ගමට ගියා. හැබැයි දැන් මේ ගමේ වැඩිපුරම ඉඩම් තියෙන්නේ එක්තරා වලව් හිමි කාන්තාවකට. ඇයට තමයි විශාලම ඉඩම් ප්‍රමාණය තියෙන්නේ. ඇය හුඟක් ලෝබයි. එළුවෙක් හරි හරක් පැටියෙක් හරි මේ වත්තට ගියොත් ලොකු දඩයකුත් ගෙවන්න සිද්ධ වෙනවා. දැන් මේ නිසා ඇත්තටම ඔවුන් තුළ ලොකු කලකිරීමක් තිබෙනවා මේ ගමේ ඉඩම් හිමි කාන්තාව පිළිබඳව. හැබැයි දැන් මෙය ගමට ගියාම ඒගොල්ලොන්ට අහන්න ලැබෙනවා මේ ඉඩම් හිමි කාන්තාව තමුන්ගේ ඉඩම් විකුණනවා කියලා. දැන් ඊළඟට ආරංචි වෙනවා ගමේ ඔෆිසර තමයි ඉඩම් ගන්න යන්නේ කියලා. ඔෆිසර ඉඩම් ගත්තොත් ඊටත් වැඩිය භයානකයි. ඊට වඩා ලොකු දඩවලට යන්න වෙනවා. මොකද ඔෆිසර හුඟාක්ම ලෝභ කෙනෙක්. අන්තිමට ගමේ අය ගිහිල්ලා අර ඉඩම් හිමි කාන්තාව හමු වුණාම ඇය කැමති වෙනවා ඉඩම් කට්ටි කරලා විකුණන්න. කොහොම හරි පාක්‍යම් තමුගේ බිරිඳත් එක්ක එකතු වෙලා අතේ තියෙන සේරම සල්ලි දාලා අර නගරේ ඉන්න මේ අක්කාගේ ස්වාමි පුරුෂයාගෙන් මස්සිනාගෙන් උත් නායිට සල්ලි අරගෙන විශාලම ඉඩම් කොටස් ටික මිලදී ගන්නවා. හැබැයි ඉක්මනටම ඒ නාය ගෙවල දානවා. දැන් මේ ඉඩම් ටික ගත්තට පස්සේ අර එළුවන්ගෙන් සහ හරකුන්ගෙන් වැඩිම කරදර පාක්‍යම්ට. දැන් මේක ලොකු ප්‍රශ්නයක්. දැන් මේ නිසා අන්තිමට දඩ ගහලා මිනිස්සුන්ට ඒකත් ප්‍රමාණවත් නැතුව මේකට අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න සිද්ධ වුණා. නමුත් උත්සාහ ගියාම සාක්කි නැතුව නඩුව නිෂ්ප්‍රභ වුණා. ඒ පාර පාක්‍යම් ගම්මුලා දෑනියටයි විනිශ්චකාරතුමාටයි ඔක්කොටම බැන බැන ගෙදර ආවා. ඔන්න ඔය වෙලාවේ තමයි ගමට අමුත් එක් එන්නේ. දැන් මේ අමුත්තා කියනවා මේ දුක් විඳින්න ඕනේ නෑ, මීට වැඩිය හොඳ ඉඩම් තියෙනවා කියලා එක්තරා පළාතකට. ඉතින් මේ අය මේ ඉඩම් ටික විකුණලා සල්ලිත් අරගෙන ගිහිල්ලා ඒ පළාතෙන් ඉඩම් ගන්නවා. දැන් විශාල ඉඩම් ප්‍රමාණයක හිමිකරු. ඒවත් ඉතාම සාර්ථකව වගා කරලා අතමිට සරු වෙලා ඉන්නේ. මෙහෙම ඉන්නකොට තවත් ආරංචියක් එනවා. ඊට යහපද ගමේ ඉඩම් තියෙනවා අක්කර 5000ක් වුණත් රූබල් 100කට ගන්න පුළුවන්. ඒ තරම් ලාභෙට තෙනවා කියලා. ඒ පාර මේ ඉඩම් ටික විකුණලා සල්ලිත් එකතු කරගෙන මේ පාක්‍යම් යන බිරිඳත් එක්ක සේවකයෙකුත් එක්ක අර ඉඩම් හිමියා හම්බෙනවා. ඊට පස්සේ ඒ ඉඩම් හිමියා කියනවා, හරි උඹලගේ තියෙන සල්ලි ටික මට දීපන්, ඕන තරම් ඉඩම් ගන්න පුළුවන්. එහෙම කියලා ඒ ඉඩම් හිමියා තොප්පිය ගලවල තිබ්බ තැනකි. එහෙම තියලා කියනවා, දැන් මෙතන ඉඳලා ඇවිදගෙන යන්න පුළුවන් තරම් ඈතට. ගිහිල්ලා ආපහු ඉර බහින්න ඉස්සෙල්ල මේ තොප්පිය ඇවිල්ලා අල්ලන්න ඕනේ. එතකොට ඔබ ඇවිද්ද ඉඩම් ප්‍රමාණය ඔබට අයිති වෙනවා කියලා. හරිම සන්තෝසයි පාක්‍යම්ට. ඊට පස්සේ පාක්‍යම් මොකද කළේ? තොප්පිය ළඟ ඉඳලා පුළුවන් තරම් ඈතට ඇවිදින්න පටන් ගත්තා. පුළුවන් තරම් වේගයෙන් දුවන්න පටන් ගත්තා. මෙහෙම ගිහිල්ලා දැන් ඉර බහින්න ඉස්සෙල්ලා ආපහු එන්නත් ඕනේනේ. ඒ නිසා ඉර බහින්න ඉස්සෙල්ලා පුළුවන් තරම් හයියෙන් දුවගෙන ආවා. ඒ එනකොට ඔහුට එන්න බෑ. ඒ තරම් වෙහෙසයි. අන්තිමට ඔහු බිම වැටෙනවා. දැන් කොහොම හරි තොප්පිය අල්ලන්න ඕන නිසා බඩ ගාගෙන ඇවිල්ලා කොහොම හරි අමාරුවෙන් තොප්පිය අත තියෙන සේවකයා දුවගෙන යනවා තමුන්ගේ හාම් පුතා ළඟට. ගිහිල්ලා බලපුවාම ඔහු සිහිසුන්ව ලේ වමනේ කරමින් වැතිරී ඉන්නවා. ටික වේලාවකදී ඔහු මිය ගියා. එවර ඉඩම් හිමියා කියනවා hina vela menne me miniya wala daapan kiyala antime indi sevakaya karanne tamunge haam putaage usa palala menala e pramaanayata walak etanama kapala ohuge mruta deha ehi wala daanawa
1: pakemla godak inna lankawa ne jagat
2: මම හිතන්නේ ලංකාවේ විතරක් නෙවෙයි රංජිත් අපිට ලෝකේ හැමතැනදීම ඒගොල්ලෝ හමු වෙනවා.
1: හැබැයි ලංකාවේ අපිට මේ දේශපාලඥයන් අතර ගොඩක් හම්බ වෙලා තිනවා. Tamanට අවශ්‍ය ප්‍රමාණය කොච්චරද කියලා හිතා ගන්න බෑ. මේ දවස්වල මේ අල්ලස් සහ දූෂණ කොමිෂන් එකේ දාගෙන යන නඩුවලට ඔවුන් ගත්තා කියලා චෝදනා කරන මේ අල්ලස් ප්‍රමාණ මිලියන 100යි මිලියන 200යි. ඉතින් ඔච්චර මේ මුදලක් මේ මොකටද මොනව කරන්නද කියන එක මට නම් හිතා ගන්න බෑ. ඇත්තටම මොකටද මේ මේ මේ මේ මේ
2: මිනිස්සුන්ට ජීවත් වෙන්න මෙච්චර මුදලක් ඕනේද කියලා ඒව ඇහෙනකොට හිතනවා. මං හිතන්නේ මෙහෙම දෙයක් වෙනවා රංජිත්, මේ තෘෂ්ණාව කියන එක ගොඩ ගහන්න ඕනෙකම කියන එක ඒකේ සීමාවක් නොදන්නකම. මට මගේ ජීවිතය සැපසේ ගෙවා ගන්නට කොච්චර ධනයක් අවශ්‍ය වෙනවද කියන එක ගැන හිතනවට වඩා හැකිතරම් ධනය ගොඩ ගහ ගන්න එක තමයි ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ. මං හිතන්නේ
1: මුද්දර එකතු කරනවා වගේ නිකන් එකතු කරලා තියෙනවා, ආසාවට පේන්න තියෙනවා. ඉතින් ඇත්තටම අර පාක්කෙම්ට අර මේ තොප්පි අල්ලගන්න දුවන්න වුණා වගේ තමයි දැන් වෙලා තින්නේ. ගොඩක් අයට ලංකාව හරි කණගාටුයි මේක. මේක දේශපාලඥයන්ට විතරක් නෙමෙයි නිලධාරීන් පවා ඉතින් බොහෝ විට දැන් මේ යන විදියට මේ ඔවුන් පවා දැන් මේ අල්ලස් දැලට අහුවේගෙන යනවා. ඉතින් ගැළවීමක් නැහැ වගේ උන්ට. ඇත්තටම මේ කණගාටුදායක සිද්ධියක් මේක ලංකාවේ මේ සිද්ධ වෙමින් යන පවතින්නේ. ඒ කියන්නේ පවතිච්ච ක්‍රමයක් එක්ක උන් කවදාවත් හිතන්නේ නැතුව ඇති මේ වගේ දෙයක් සිද්ධ වෙවි කියලා.
2: පැහැදිලිව රංජිත් ඔහොම කියාගෙන යනකොට මේ අපට ලැබිච්ච කවියක් තියෙනවා, මම ඒකත් කියලා දාන්නම්. මේ අස්සෙම ගහපු ගැහිලි අහුවෙනකොට එක දිගට නටපු තොවිලයේ රඟ එලි වෙයි රටට, අසනු සකියනේ රට වෙන සුව පවට, පේලි සැදී උන් යයි සිරගෙය දෙසට.
1: ඔවුනේ පේලියට යනු දැන් ප්‍රවෘත්තයක් නෙමෙයිනේ. කවුරු හරි මේ මොන හරි අල්ලස් දූෂණ වලට හරි වෙන වංචා විමර්ශන වලින් හරි හිරබාරයට ගත්ත කියන එක මේ ප්‍රවෘත්තියක් නෙමෙයි. තවදුරටත් දන්නෙත් නෑ කවද්ද කියලා. අද මම ප්‍රවෘත්ති ලංකාවේ ප්‍රවෘත්ති බැලුවා මේ වැඩසටහන එන්න පොඩ්ඩකට කලින්. මේ ඉතින් මේ කියනවා මේ අහවල් පෞද්ගලික ලේකම් හිරබාරයට ගත්තා, අහවලාගේ පුතා ගත්තා, මෙයා හිරබාරයට ගත්තා, මෙයාගේ නඩුව තියෙනවා, මෙයා උසාවියට අරගෙන ආවා. ඉතින් මේවා දිගින් දිගටම සිද්ධ වෙමින් යනවා. ඉතින් ඒක
2: ඇත්තටම අර සමහරලාට දැන් මේක මේ ළඟදී විපක්ෂ දේශපාලඥයෙක් කියනවා හොරු අල්ලනවා කිව්වට මෙච්චර අල්ලන්න ඕනේද කියලා.
1: ඔව් ඉතින් ඔක්කොම හොරුනේ වැඩි හරියක්. ඉතින් මේ මට හිතෙනවා මේ ඊට වඩා වෙන ක්‍රමයක් හොයාගත්තනම් හොඳයි කියලා ලංකාවේ. මේ තිවිච්ච ක්‍රමය නිසාම අගතියට පත්වෙච්ච බොහෝ පිරිසක් ඉන්නවා. මේ හොරකම් කරගත්ත ධනෙ රාජ්‍ය භාණ්ඩාගාරයට දීලා ඔවුන්ට නිදාසෙ ඉන්න ඉඩ දුන්නා නම් හොඳයි කියලාත් මට වෙලාවකට හිතෙනවා. මොකද මොවුන් හිරබාරයට දාලත් ඔවුන්ව රැකගන්න වෙන්නේ රජයටමනේ,
2: මහජනතාවටමයි. මහජනතාවට. මම හිතන්නේ රංජිත් කිව්වේ හොඳ යෝජනාවක්. හොරුන්ට දෙන්න ඕනේ නිදහසක් ඔබ සොරාගත් සියලුම ධනය භාණ්ඩාගාරයට බාර දීලා නිදහසක් ලබා ගන්න කියලා.
1: ඔව් එහෙම වුණොත් මේ කටයුතු බොහොම ලේසියි. එතකොට මේ රජයටත් මේ වෙන කාරණාව ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න පුළුවන් වෙනවා. නැත්නම් මේක හොරු අල්ලන එක දැන් අපිටත් මේක හැමදාම කතා කරන්න වෙලා තින්නෙත් ඒකමනේ.
2: මේ මහා ධනස්කන්ධය රජයට නැවත ලැබුණොත් රංජිත් අර රජය කරන සංවර්ධන කටයුතු වලට විදේශ ආධාර ගන්නට අවශ්‍ය වෙන එකක් නැහැ.

0: ගෙවුණු සතියේ වඩා කතාබාට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මවබිමෙන් ලක්මිහිරට මවබිමෙන්
1: දැනට කොළඹට පමණක් සීමා වී ඇති අල්ලස්සූ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරි අයවැය ලේඛනයේ මුදල් වෙන් කර මින්තිවයිනේ සිළුම් පළාත්වල ස්ථාපිත කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දෙසානායක මහතා පවසනවා. පසුගියදා නිකවරඩිය ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. එලෙසම නිලධාරීන් 900කට වැඩි ප්‍රමාණයක් බඳවා ගැනීමට අවසර ලබා දී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පවසුවා. මේ අතර වර්තමානයේ වන විට ලංකාව තුළ වංචා සහ දූෂණ සම්පූර්ණයෙන්ම තුරන් කර ඇති බවත් රාජ්‍ය සේවය තුළ සිදුවන එවැනි නීති විරෝධී ක්‍රියා සඳහා දැඩි දඬුවම් ලබා දෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. ජනතාවගේ මුදල් සොරකම් කර කවුරුන් හෝ ලොව කොතැනක සැඟව සිටියත් ඔවුන් අනිවාර්යෙන් රටට රැගෙන ඒමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
2: සමහර පැනලා ගිහිලා තියෙනවා. ඒ පැනලා ගියපෝ ගෙන්න ගැනීම සඳහා අපි එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයට කතා කරමින් ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලයට කතා කරමින් තියෙනවා. පැනලා ගිහිපෝ අපි කියනවා. කිසි කෙනෙකුට ලංකාවේ මහ ජනක දේපොළ හොරකම් කරලා ලෝකේ කොහෙවත් හැංගිලා ජීවත් වෙන්න බෑ කොහම හරි අපි ඒගොල්ලෝ ගේනවා අපිට තියෙන්නේ අධිචෝදනා ගොනු කරලා නඩුව යොමු කරපු හැටි ඒගොල්ලෝ අපි නිකන් ඉල්ලුවට දෙන්නේ ඒගොල්ලෝ කෙනේ නඩුවක් තියනවාද කියලා අහනවා ඔය අපි සමහර නඩු දෙකක් මම හිතන්නේ අල්ලා සෝදුසුන් ගොප්තව නීතිපති පාර්ලිමේන්තු ඉතා ඉක්මනින් මාසයක් විතර ඇතුළත බොහෝ නඩු දායි අන්නේ නඩුවල චූදිතයන් ලෝකේ කොහේ හරි හැංගිලා ඉන්නෝ නම් ඒගොල්ලෝ ගේනවා ඒ ජාත්‍යන්තර සම්මුතියෙන් තියෙන රටවල් වල හැංගිලා තියෙනවා අපි ගේනවා අපිට කරන්න පුළුවන් ඒ කාලයක් යනවා මේ වට කාලයක් ඒක මම කිව්වේ ඉතිරි අවුරුදු තුනක් අල්ලනවා ඊළඟ වාරේ තල්ලනවා හරිද මේක අවසන් කරන්න ඕන මොකද මේ රටේ මේ රට ගොඩනගන්න නම් රටේ මතයක් තිබුණා හොරකම් කරලා ධනේ කර එක්රස් කරගත්තාම නීතියෙන් බේරෙන්න පුළුවන් ඒ නිසා නීතියට බය තිබුණේ හොරකම් කරනවා බේරෙන්න පුළුවන් අපි හදන්න ඕන අපේ රටේ නීතියට යටත් වෙන්නත් ඕන නීතියට බය වෙන්නත් ඕන එහෙමයි ලෝක රටවල් ඉස්සර ගිහින් තියෙන්නේ නීතියට යටත් නීතියට බයයි අපේ රටේ සමාජය තිබුණා නීතියේ යටත් නැ නීතියේ බයත් නැ ඒක වෙනස් කරලා තියෙනවා මේ රට හදන්න නම් දෙවනි කුළුණේක
1: මේ අතර කිසිදු රටකට යටත් නොවී ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි මෑයින් පසුගියදා නිකවරටියේ පැවති ජන රැලිය අමතමි. එහිදී අදහස් දැක් වූ ජනාධිපතිවරයා කියා සිටියේ මැද පෙරදිග යුද ගැටුම්වලදී කිසිදු පාර්ශ්වයක් නොගෙන නොබැඳී පිළිවෙතක් අනුගමනය කිරීම ජාතික ජනබලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවයි. එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉරානය අතර යුද ගැටුම් ආරම්භ වූ අවස්ථාවේදී ඇමරිකාවෙන් යුද ගුවන් යානා කීපයක් ශ්‍රී ලංකාවේ ගොඩ බැස්වීමට අවසර ඉල්ලා සිටි බවත් ඉරානයෙන් යුද නැව කීපයක් මෙරටට පැමිණීමට අවසර ඉල්ලා සිටි බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. එම ඉල්ලීම් දෙකටම අවසර ලබා නොදුන් බව පැවසූ ජනාධිපතිවරයා ඉරාන නෞකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ඇගීමට ලක්වන තීරණයක් ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වූ බව වැඩිදුරටත් කියා සිටියා. බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳව මේ වන විට සමාජයේ පුළුල් සංවාදයක් නිර්මාණය වී තිබෙනවා. මේ අතර සිරගතවන භික්ෂුන් වහන්සේ වෙනුවෙන් අදාළ නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට අපේක්ෂා කරන අතර ඒ අනුව එතැන් සිට භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශ මත චීවරය සහිතව බැහැරට ගෙන යාමට කටයුතු කෙරෙනු ඇති බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කරනවා. ඒ උද්ගත නැති තත්වය පිළිබඳව නවතම කරුණු දක්වමි. මේ අතර භික්ෂුන් වහන්සේලා බන්ධනාගාර තුළ රඳවා තබා ගැනීම සහ බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යාම සම්බන්ධයෙන් පවතින නීති සංශෝධනය කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ප්‍රකාශ කළා. නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යංශයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළත් වන පරිදි මෙම කමිටුව පත් කිරීමට නියමිතයි. සති දෙකක් ඇතුළත පවතින නීති හා රෙගුලාසි අධ්‍යයනය කර අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට එම කමිටුවට පැවරෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා. භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් බලපාන කරුණු මහා සංඝරත්නය සමග සාකච්ඡා කර ඊට අනුරූපව සංශෝධනය කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ පසුගියදා ජනාධිපති කාර්යාලයේදී මහා සංඝරත්නය සමග පැවති විශේෂ සාකච්ඡාවකදී. එමෙන්ම පවතින නීතිය වර්තමාන තත්ත්වයට නොගැලපෙන්නේ නම් පුද්ගලයන්ට අනුව නියෝග නිකුත් කිරීම වෙනුවට නිසි ක්‍රමවේදයක් යටතේ නීති සංශෝධනය කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළා. නව රෙගුලාසි එක් හිමිදමක් ඉලක්ක කර නොගෙන බන්ධනාගාරගත වන සිළු භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් පොදුවේ ක්‍රියාත්මක වන පරිදි සකස් කළ යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
3: මේ මොහොතේ ගත්තොත් මම ඉන්නන්නේ 63 නමක් වගේ පිරිසක් සිරගත වෙලා ඉන්නවා. ඒතරේ සිරගත වූ 63 නම ඒ 63 නමම වැඩවසන්නේ ඒ බන්ධනාගාරයෙන් ලබා දෙන ඇඳුම මත. මුන්වහන්සේ පමණක් නෙවෙයි. ඒ වගේම මුන්වහන්සේ 2018 දී සිරගත වුණාට පස්සෙත් ඒ ඇඳුම තමයි උපයෝග කරගෙන තිබෙන්නේ. සිරගත වෙලා ඉන්නකොට ඒක විවෘත නැති තැනක්. හැබැයි බන්ධනාගාරයෙන් බැහැර වෙනකොට ඒක මාධ්‍ය පොදු ජනතාවට මේක නිරූපණය වෙන්න පටන් පටන් ගන්නවා. ඒක බහැරට අරගෙන ඉන්නත් තිබුණු ක්‍රියාපටි පාටි තමයි අනුගමනය කරලා තියෙන්නේ. දැන්ටත් සිරගත වෙලා ඉන්න 63 නම් යම් පිරිසක් ඒ වරද විතරක් නෙවෙයි තව වැරදි නිසා විටින් විට අධිකරණයට පමුණුලා තියෙනවා. ඒ අධිකරණයට පමුණුලා තියෙන්නේ අර සිවුර දරාගෙන නෙවෙයි. මුන්වහන්සේට සිද්ධ වුනෙත් අර ඒ ක්‍රියාදාමයම තමයි. ඒකට අපි බන්ධනාගාර නිලධාරීන්ට දෝෂාරෝපණය කරලා වැඩක් නැහැ. මොකද ඔවුන් අනුගමනය කරන දැන්ට තියෙන රීති සහ නීති පද්ධති. අපි හැම කෙනාටම කම්පනයක් ඇති කරනවා නේද? අපි ඊයේ දිනේ වැඳ නමස්කාරය කරපු හාමුදුරන් වහන්සේ නමක් අද දිනේ අපි වෙනස් ආකාරයෙන් දැකපුවාම මම හිතන්නේ පොදු බෞද්ධ ජනතාවට කම්පනයක් මහානායක හාමුදුරන් වහන්සේලාම ලියලා තිබුණා නේද? මහන්සලම විමතියට භාජනය වෙන එක තමයි අපි කාටත් හැම බෞද්ධයෙකුටම හදවතට යම් කම්පනයක් ඇති කරනවා. ඒතකොට අපිට තියෙන්නේ එහෙමනම් මෙන්න මේ නීතිය සංශෝධනය කරන්න. එහෙම නැතුව අපේ හාමුදුරුවෝ මම කැමති නැහැ නීතිය එසේ තිබියදී මම මෙහෙම කරන්න කියලා නියෝගයක් දෙන්නේ. ඒතකොට නීතිය පැත්තක ඒක මගේ නීතිය වෙනවා. ඒතර මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි.
1: මේ අතර ජනාධිපතිවරයා හා මහා සංඝරත්නය අතර පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් භික්ෂු සංවිධාන කීපයක නියෝජිත හිමිවරුන් මෙලෙස අදහස් පළ කළා.
4: අපි හිතුවා මේක සංවාදාත්මක සාකච්ඡාවක් කියලා කියන්න කනගාටුයි. පස්සාන කාලය තුල පවත්වන ගිහි ධර්මදේශනාවක් සිදු කිරීමට තමයි ජනාධිපතිවරයා ලේකම් හිමිවරු ජනාධිපති කාර්යාලයට කැඳවලා තිබ්බේ. ජනාධිපතිවරයා ඒ සිදු කළ ධර්මදේශනාව නොදෙවෙනි උනේ නීති සංගමයේ මුණදගැසිත වෙලාවේ නීතිඥවරුන්ට දේශනා කළ දේශනාවට විතරයි ඥානසාර හාමුදුරුවෝ නිදහස වෙනුවෙන් අපි සටන් කරනවා.
5: මහානායක හඳුරන් වහන්සේලා ජනාධිපතිතුමා සමග ඊයේ සාකච්ඡාවක් සිද්ධ කළා මේ පැන්නගිත් අර්බුදය පිළිබඳ. එතුමා ඉතාම සාවධානව මහා සංඝරත්නයත් එක්ක ඉතා හොඳින් මේ තියෙන අර්බුදයේ පැන්නගිච්ච ආකාරය, ඒකේ තියෙන කාලීන වෙනස් වෙන්න ඕන පදනම, යල්පිනු නීති රීති වල තියෙන නොගැලපීම, ඒක අදට ගලප ගන්න ඕනේ කියන කාරණාව, ඒකට මහා සංඝරත්නයේ නිසි අවවාද, අනුශාසනා, උපදෙස් හොඳින් ලබා දෙන්න කියන ඉල්ලීම. එතකොට දැන් මේ නෛතික නිවැරදි කිරීමට අදාළ කරන පදනම විසඳුම හොයලා තියෙද්දිත් අපි දකිනවා සමහර බලවේග හාමුදුරුවරුත් ඉන්නවා සිවුරට සිවුරක් හෝ මොකක් හෝ එකක් කියාගෙන ඉතාම අශ්ලීල ආකාරයට කටයුතු සිද්ධ කරනවා.
1: සිරගතව සිටින ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායක මහානායක මහහිමිපාණන් වහන්සේලාගේ නියෝජිත මහා සංඝරත්නය සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් මල්වතු මහා විහාර පාර්ශ්වය විසින් සිදු කර තිබෙනවා. බන්ධනාගාර ගත කෙරෙන භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් මතු කළ කරුණු සාධාරණ බව පිළිගත් ජනාධිපතිතුමා පවතින නීතිමය රාමුව තුළ වසර 3කට වැඩි කාලයක් සිරගත කිරීමට නියම වූ භික්ෂුන් සිවුරු පිටින් බාහිරට ගෙන වැලක්වීමට බන්ධනාකාර නිලධාරීන්ට නීතිමය බලයක් නැති බවද මෙහිදී පෙන්වා දුන් බව අදාළ ලිපියේ සඳහන්. ඒ අනුව වසර 3කට වැඩි කාලයකට සිරගත කෙරෙන භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් අදාළ නිකායේ හෝ පාර්ශ්ව වෙත දැනුම් දී එම නිකායේ නිර්දේශ මත පමණක් ක්‍රියාත්මක වන පරිදි නව රෙගුලා සීමාවක් සකස් කිරීමට මහා සංඝරත්නය මෙහිදී යෝජනා කර තිබෙනවා. එම යෝජනාවට එකගතාවේ පළ කළ ජනාධිපතිවරයා සති දෙකක් ඇතුළත අදාළ රෙගුලාසි සකස් කර අවසන් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන් බවද එම ලිපියේ සඳහන්. උද්ගත වෙති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පසුගියදා මහා සංඝරත්නය මුණ ගැසුණා. එහිදී අදහස් පළ කළ විපක්ෂ නායකවරයා
6: විශේෂයෙන්ම චීවරයට අපි නූතන ලබා දෙන්නට ඕන. මේ චීවරය කේන්ද්‍ර කරගෙන අපේ රටේ උද්ගත වෙලා තිබෙන මේ වර්තමාන ප්‍රශ්නය ඉක්මනින් निराකරණය වෙන්නට ඕන. ඒකට මේ සති ගණන් බලාගෙන ඉන්න අවශ්‍යතාවයක් නෙවෙයි. යාවත්කාලීන නූනු රෙගුලාසි තියෙනවා නම් ඒවා යාවත්කාලීන කරලා, ඒ වගේම මේ චිවරය පරදින ගෞණ්‍ය ස්වාමීන් වහන්සේලා පිළිබඳව තීන්දුව తీරන ගැනීම ඒ සංඝ සභාවන් වලට අයිති දෙයක්. ඒක තේ වෙනත් කිසිම කෙනෙකුට අයිති දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ ගරුත්වය ස්ට්‍රක්චර් ඒ ප්‍රතිපත්තිම සිසු ආගම් වලටත් ගැළපෙන ආකාරයට ක්‍රියාත්මක කිරීම යෝග්‍යයි සුදුසුයි. ඒ වගේම විශේෂයෙන්ම අපි දකිනවා මේ කාලේ ගෞරවනීය මහා සංඝරත්නය අතර දේද බින්දකින් නැති කරන්නට විවිධ කණ්ඩායම් කටයුතු සියලුම පාර්ශ්ව සියලුම නිකායන් සියලුම සංඝ සභා එකට එකතු වෙලා එක ප්‍රතිපත්තියක් තුළ අපි අපේ සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන්නට අපේ චීවරයට ලබා දිය යුතු අති උත්තරීතර ගෞරවය සහ කීර්තිය ලබා දෙමින් ඒ ප්‍රතිපත්තියම සෙසු ආගම් වලටත් සෙසු සංස්කෘතියකට ගැලපෙන ආකාරයට ක්‍රියාත්මක වීම යුගයේ අවශ්‍යතාවය.
1: මේ අතර පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ උන්වහන්සේ නිදහස් කර ගැනීම උදෙසා මහා සංඝරත්නය පෙරටු කරගත් පාගමනක් පසුගියදා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ වුණා. එය ලබන 15 වෙනිදා කොළඹට ළඟා වීමට නියමිතයි. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස ප්‍රකාශිතපත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබුණා. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ වන විට කොළඹ පහස්ථානයේ පිහිටි පැරණි කම්කරු මහලිකම් කාර්යාල ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ශ්ව කීපයක් අදහස් පළ කළා. අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය හා වෘත්තීය සමිති නියෝජිතයන් ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
7: දැනට ක්‍රියාත්මක වෙලා තියෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ගෙනාවු මොහොතේ ඉඳලා මේ දක්වා මීට බලය ගන්න පෙර අකණ්ඩ සටනක ඉඳියා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා. එහෙම කියලා බලයට ඇවිල්ලා. දැන් හාස්‍යජනකම කාරණේ තමයි එවැනිම පනතක් තමන්ගේ ආණ්ඩුවක් යටතේ ගේන. අපි හඳුන්වන්නම් මේක ජනතාව මත ත්‍රස්තවාදයේ මුදාහරින්න ගේන ජාතික ජනබලවේග ආණ්ඩුවේ ත්‍රස්ත පනත විදියට. මේක දෙන ඉතාලම පැහැදිලි අරමුණ සිවිල් සමාජ ක්‍රියාකාරීන්, දේශපාලන ක්‍රියාදරයන්, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාරේ, කම්කරු ව්‍යාපාරේ, ගොවි ව්‍යාපාරේ සියල්ල මර්ධනය කරලා දාන එක තමයි. අඩුමතරමේ ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් ගන්න බැරි වෙන තත්ත්වයක් හදන එක තමයි මේකේ ආණ්ඩුවට අවශ්‍යතාවය වෙලා තියෙන්නේ.
8: ත්‍රස්තවාදී රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත. දැන් මේගොල්ලෝ මේක සති දෙකක් ඇතුළත අනුමත කරන්න යන්නේ. මේ පනත සම්බන්ධ කරන්න ඉස්සෙල්ලා අපි දැක්කා මේ සතියේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගැසට් එකක් ගැව්වා ත්‍රස්තවාදී රැඳවුම් මධ්‍යස්ථානයක් ඇතුළත. මධ්‍යම අපරාධ කොට්ටාසය රැඳවුම් මධ්‍යස්ථානයක් ඇතුළත ප්‍රකාශනපත් කරලා. පනත එන්නත් ඉස්සෙල්ලා රැඳවුම් මධ්‍යස්ථාන අදලා ඉවරයි. මොකද්ද මේකේ තේරුම? අපි දන්නවා මේකෙන් පැහැදිලියම පීඩාවට පත් වෙන වැඩ කරන පන්ති වෘත්තීය සමිතිය.
1: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂයේ ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාව පසුගියදා පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත භාර දෙනු ලැබුවා. කථානායකවරයාට එරෙහි චෝදනා 50ක් මුල් කර ගනිමින් මෙම විශ්වාස භංග යෝජනාව කෙටුම්පත් කර ඇති අතර එයට මන්ත්‍රීවරුන් 44 දෙනෙකු අත්සන් තබා තිබුණා. පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි හැසිරීමේදී කථානායකවරයා අනුගමනය කළ පක්ෂපාතී සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාකලාපයන් හේතුවෙන් ඔහු එම ධූරයට නුසුදුසු බවට චෝදනා එල්ල කරමින් විපක්ෂයේ විසින් මෙම විශ්වාස භංගය ගැන එනු ලැබුවා.
9: ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියේත් ලක්මිහිරෙන් හමු වන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට.
10: මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන.
0: ගියුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මෞබිමින්
11: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත් ලක්මිහිර.

0: සුබ සන්ධ්‍යාවක් වේවා ලක්මිහිර සවන් දෙන සියලු දිනාටම අද අපේ වැඩසටහනට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අපේ ජීවිතයට බලපාන ලොකුම සොයාගැනීම් පසුපස තියෙන්නේ අවුරුදු ගණනක දැඩි කැපවීමෙන් කරපු පරියේෂණ විතරක්ම කියලා නේද අපි හිතන්නේ? ඒක ඇත්ත. හැබැයි පුදුමයට කරුණ කියන්නේ වෛද්‍ය ඉතිහාසයේ විප්ලවයක් කරපු ඇතැම් විශිෂ්ටතම සොයාගැනීම් සිද්ධ වුණේ හිතාමතා නෙවෙයි, අහම්බියෙන්. අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ වැරදීමකින් වගේම පුංචි අහම්බයකින් ලෝකයම වෙනස් කරපු ඖෂධ සහ වෛද්‍ය සොයාගැනීම් කිහිපයක් ගැනයි.
1: අහම්බෙන් වුණු සොයාගැනීම් කිව්වම මට නම් එකපාරටම මතක් වෙන්නේ ඇලෙක්සෑන්ඩර් ෆ්ලෙමින් ගැන කියපු අපූරු කතාවයි. පෙනිසිලින් කියන්නේ ලෝකයම විනස් කරපු ප්‍රබල ඇන්ටිබයෝටික් ඖෂධයක්. 1928 අවුරුද්දේ ලන්ඩන් වල ශාන්ත මේරි රෝහලේදී තමා මේ අද්භූත සිදුවීම වුණේ. ඇලෙක්සෑන්ඩර් ෆ්ලෙමින් බැක්ටීරියා පරීක්ෂණයක් කර කර ඉඳලා ඒ පරීක්ෂණාත්මක පෙට්‍රි දීසි ටික සුද්ධ කරන්නේ නැතුව සති කිහිපයක නිවාඩුවකට ගියා. නිවාඩු ගිහින් ඇවිත් බලද්දී එයාක දකින්න ලැබුණේ පුදුම දර්ශනයක්. අර ප්ලේට් එකේ පුස් වර්ගයක් හැදිලා තිබුණා.
2: හැබැයි පුදුමේ කියන්නේ ඒ පුස් වැවිලා තියෙන හරිය වටේ තිබ්බ බැක්ටීරියා ඔක්කොම ඉබේම විනාශ වෙලා ගිහින්. එයා ඒ ගැන තවදුරටත් ගැඹුරින් සෙව්වා. අන්තිමේදී ඒ පුස් විශේෂයෙන් තමයි ලෝකේ පළමු ඇන්ටිබයෝටික් ඖෂධය, ඒ කියන්නේ පෙනිසිලින් බිහි වුණේ.
0: හිතලා බලන්න, එදා ෆ්ලෙමින් මහත්තයා ඒ දීසිය සුද්ධ කරලා නිවාඩු ගියා නම් අදටත් අපිට පෙනිසිලින් නැති වෙන්න තිබුණා. දෙවන ලෝක යුද්ධයේදී තුවාල ලැබූ ලක්ෂ සංඛ්‍යාත සෙබළුන්ගේ ජීවිත බේරගන්නත් මේ පෙනිසිලින් සමත් වුණා. අහම්බෙන් බිහිවුණු තවත් අපූරු උපකරණයක් තමයි පේස්මේකර්. එහෙම නැත්නම් හෘද ස්පන්දන යන්ත්‍රය. 1950 ගණන්වල විල්සන් ග්‍රේට් බැච් කියන ඉංජිනේරුවා හදන්න උත්සාහ කළේ හෘද ස්පන්දනය සටහන් කරගන්න පුළුවන් උපකරණයක්. හැබැයි මේක හදද්දී එයා අත්වැරදීමකින් වැරදි ප්‍රතිරෝධකයක් රෙසිස්ටර් එකක් සවි කළා. ඒ වැරද්ද නිසා උපකරණයෙන් නිශ්චිත කාල පරත්තරයකට පුංචි විදුලි සංඥාවක් නිකුත් වෙන්න පටන් ගත්තා. එයාට එකපාරටම තේරුණා අන් හරි මේක හදවතේ ස්පන්දනය නැවතුණු හෝ අඩුණු කෙනෙකුගේ හදවත නැවත ක්‍රියාත්මක කරන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා. අද වෙනකොට ලෝකේ පුරා මිලියන ගණනකගේ ජීවිත බේරගන්නේ ඒ වැරදීමකින් නිපදුණු පේස්මේකරකින්.
3: ඒ වගේම තමයි සත්කම් කරද්දි වේදනාව නැති කරන්න දෙන සිහි නැති කිරීමේ ඖෂධ පිටුපසක් තියෙන්නේ පුදුම කතාවක්. 19 වෙනි සියවසේදී නයිට්‍රස් ඔක්සයිඩ්, එහෙම නැත්නම් hina යන ගෑස්, ලාෆින් ගෑස් පාවිච්චි කළේ සාදවල විනෝද වෙන්න විතරයි.
1: හැබැයි දෝස්තරලා නිරීක්ෂණය කළා මේ ගෑස් එක ආග්‍රහණය කළ අය සාද අතරතුර වැටිලා තුවාල කරගත්තත් අයට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ කියලා. අන්න ඒ සරල අහම්බ නිරීක්ෂණයෙන් තමයි අද නවීන සත්කම් වලදී පාවිච්චි කරන නිර්වින්දන ක්‍රමවේදයන් බිහි වුණේ.
0: ඇත්තටම විද්‍යාවේදී නිරීක්ෂණය කියන දේ කොච්චර බලවත්ද කියලා මේ හැම කතාවකින්ම පැහැදිලි වෙනවා. තවත් ලස්සන උදාහරණයක් තමයි 1990 ගණන්වල මුල් භාගයේදී බිහිවුණු වයාග්‍රා ඖෂධය. ෆයිසර් ඖෂධ සමාගම මුලින්ම මේ ඖෂධය හැදුවේ අධිරුධිර පීඩනය සහ පපුවේ ඇතිවන හෘදයාබාධ ලක්ෂණයක් වන ඇන්ජයිනා රෝගය සුව කරන්නයි.
1: හැබැයි සායනික පරීක්ෂණ මට්ටමේදී මේකට බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලැබුණේ නැහැ. පරීක්ෂකයන් අත්හැර දමන්න හදද්දී පරීක්ෂණයට සහභාගි වුණු රෝගීන් කිව්වා මේ ඖෂධයෙන් වෙනත් පුදුම සහගත අතුරු ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා.
0: අන්තිමේදී ඒ අතුරු ආබාධය ලිංගික දුර්වලතා සඳහා ලෝකය පුරා බිලියන ගණනින් අලෙවිවන අතිවිශිෂ්ට ඖෂධයක් බවට පත් වුණා. ඉතින් විද්‍යාවේ තියෙන අපූරුම දේ තමයි මේක. එක දෙයකට හදපු දෙයක් තවත් පුදුම සහගත දෙයකට විසඳුමක් වෙනවා. වැරදීමකින් වුණු පුංචි දෙයකින් මුළු මහත් ලෝකයක්ම සුවපත් වෙනවා.
1: හැබැයි අපි මෙතනදී එක දෙයක් මතක තියාගන්න ඕන. අහම්බය කියන දේ ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන්. ඒත් ඒ අහම්බය ඇතුලේ තියෙන වටිනාකම අඳුරගන්න පුළුවන් උනේ සූදානම් වුණු මනසක් prepared mind තිබුණු විද්‍යාඥයන්ට විතරයි.
4: වැරදීම් කියන්නේ සමහර වෙලාවට අලුත්ම සොයා ගැනීම වල ඇරඹුමයි කියලා හිතමින් අද අපේ වැඩසටහන මෙතනින් අවසන් කරනවා. ලබන සතියෙත් මේ වගේම රසවත් විද්‍යාත්මක තොරතුරක් අරන් මම ඔබ හමුවට එන්නම්. එතෙක් ඔබට සුබ දවසක්.

0: Агат ме гите ме умали тилагратна асита атапатту асита атапатту яттерма ве ме а киена котса витерма ега аяна каранни නවරත්න කමගේගේ මේ අලුත් සින්දුවක් මේක ඉතින් මේ මේ මෑත කාලේ මේ වගේ සින්දුවක් බිහිවීම ටිකක් සතුටට කාරණයක්. ඉතින් සාමාන්‍යයෙන් අපි මෑත කාලේ බිහි වෙන සින්දුවල වෙන ස්වරූපයක් නේ දකින්නේ.
1: ඔව් ඇත්තටම මේ වගේ සින්දුවක් ජනප්‍රිය වෙනවා නම් ඒක ලොකු දෙයක්. මොකද ඔව් රංජිත් කිව්වා වගේ මේ අද කාලේ හැදෙන සින්දුවල පැවැත්ම දිහා බලනකොට මම හිතන්නේ මේ වගේ සින්දුවක් බොහෝ කාලයක් පවතී කියලා අපිට හිතන්නට පුළුවන්.
0: ඔව් ඒක ටිකක් අර ශාස්ත්‍රීයංශයට බාරයි තබ්ලවාදනය එහෙම බොහොම විශිෂ්ටයි. ඒ වගේම දෙමාලි තිලකරත්න කියන්නේ ඉතින් තරුණ නිලියක්නේ. ඉතින් මේ ගායනයේ හැගේ දක්ෂතාවය ඉතින් ගායනයේ පෙන්නුම් කරනවා. ඉතින් ඇත්තටම හොඳයි ඒ වගේ.
1: ඔව් මම හිතන්නේ ඔහුට ඇයට සහාය වෙන ඔහුත් මම හිතන්නේ ඉතා දක්ෂ ලෙස ඔහුගේ කොටස් ගායනා කරනවා. මොකද මේ ශාස්ත්‍රීය ගායනය කියන එක බොහොම ස්පියාගෙන රස විඳින්න පුළුවන් දෙයක් නේ රංජිත්. ඉතින් මේ සින්දුවට මම තවත් කැමති, මේකේ අදහසටත් මම කැමති රංජිත්. මොකද අනුරාගේ රාත්‍රියට ප්‍රේමවන්තයාට ආරාධනා කරන වා කියන එකම බොහොම රසවත් හැඟීමක් මේ රාත්‍රිය නිසාම. ඉතින් රංජිත් මේකම අපි සමුගෙන යන්නට වෙලා වෙනව නේද?
0: අපේ රාත්‍රිය ගෙවිලා ගියා ජගත්. ඔව්
1: ඉතින් මේ ගෙවියන රාත්‍රියත් බොහොම අනුරාගේ රාත්‍රියක් වේවා කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් පවඩ සාර සංග්‍රහයෙන් ඔබට ඔබ සමග එකතු වුණා රංජිත් තීරසිංහ, සාලිය ගලප්පති, රෝෂාන් මිහිඳුකුල සූර්ය සමග මම ජගත් ජේ එදිරිසිංහ. අපි ලබන සතියේ නැවත හමු වෙමු මේ වගේම ලස්සන රාත්‍රියකදී.